0: ලක්මිහිර ගෙනෙන ස්ථාර සංග්‍රහය පවන මුදුලෙසින් සනාවට වනුස්සරින් විදවන්න යුක්තියට ඉඩදන්නට ශක්තියෙන් හබායන්ත පවන පවන
1: ඒ පැත්ත හැරිලා මේ පැත්ත බලන්නකොට රංජිත් අවුරුද්දෙන් භාගයක් ඉවරලා අද ජූනි 30 කියන්නේ හරියටම මේ අවුරුද්දෙන් භාගයක් අවසන් වෙන දවස. හැම අවුරුද්දක් පටන් ගන්නකොටම අපි හිතන ලොකු දේවල් බලාපොරොත්තු ගොඩගා ගන්නවා. අපේ තියෙන ප්‍රාර්ථනා මේ අවුරුද්ද ඇතුලේ අපි මේ දේවල් කරනවාය කියලා. ඒ වුණාට ජූනි 30 වෙනකොට අපි මේ දේවල් වලින් භාගයක් හමාර කළාද ඉන්නේ. ඉතින් ඒ ගැන අපි කතා කරමු අද දවසේ අවුරුද්දේ භාගයක් හමාර වෙන තැන. අදත් ලක්මිහිර පවනසාර සංග්‍රහය සමග එක්වෙනවා අපි. සාලිය ගලපති, රංජිත් වීරසිංහ, රොෂාන් මීඳකුල සූරිය සමග මම ජගත් ජේ එදිරිසිංහ.

0: මම මෙහෙම ඇහුවත් සාලිය අවුරුද්ද පටන් ගන්නකොට මේ අවුරුද්ද ඇතුලේ කරන්නට ඉවර කරන්නට ඕනේ කියලා හදාගත්ත ලයිස්තුවක් එහෙම තියෙනවද? නැත්තම් බලාපොරොත්තු එහෙම තියෙනවද?
1: අවුරුද්දක් හැමදාම පටන් ගන්නේ බලාපොරොත්තු ගොඩාක් ඇතුව. විශේෂයෙන් මං වගේ මිනිස්සෙක් මේ අවුරුද්දේ මම මේ ටාගට් එක ඉවර කරනවා කියලා තමයි පටන් ගන්නේ. ඒ වුණාට අවුරුද්දේ මාස 6ක් ගියන් පස්සේ හැරිලා බලනකොට ඇත්තරම අපි ඒ ටාගට් වලට අපි ඇවිල්ලා නැහැ. ඉතින් ඇත්තරම සිතුවිලි වලත් මිනිස් ජීවිතේත් අපේ සිතුම් පැතුම් ඒ විදිහටම හීන බවට පත් වෙලා නැතුව සැබෑ ලෝකෙට ඇතු වෙච්ච හීන මම නම් තාම දැකලා නැහැ. මොකද රංජිත් කියන්නේ?
2: ජගත් සාලිය අවුරුද්ද පටන් ගන්නකොට කියලා හැබැයි මගේ ක්‍රමය පොඩ්ඩක් වෙනස්. අවුරුද්ද පටන් ගන්නකොට කියලා එහෙම ලොකුවට ලොකු දේවල් නැහැ. හැබැයි ඉතින් හැම මාසෙම මොනවා හරි පොඩි පොඩි දේවල් තමයි. ලොකු දේවල් ප්ලෑන් කරන්නේ නැහැ වගේ. මම දැන් මන් දන්නේ මොන මොකක් හරි හේතුවක් නිසා කොහොමුණත් දැන් මේ අවුරුද්ද පටන් ගන්නකොට ඉතින් ඉන්නවා දැන් ලංකාවට යනවා අහවල් දවස් කියලා. ඉතින් අනිවාර්යෙන්ම එදාට නම් යනවා. ඉතින් ඒක ගිහිල්ලා එනවා. මොකද ඒක කලින්ම ටිකට් බුක් කරලා යන්නේ යන්න ඕන කතාවක්නේ. ඒ ඇරෙන්න තව වෙන්න ඕන කැලෙන්ඩර් ඓටම්ස් දිනනවා. කැලෙන්ඩර් ඓටම්ස් කියලා කියන්නේ ඒවා වෙන්නම ඕනේ එදාට. ඉතින් ඒමය ළමයෙන්ගේ උපන්දින, මේ මුණුබුරන්ගේ උපන්දින, ඒවා උත්සව. ඉතින් ඒවා ඒ විදිහට සිද්ධ වෙමින් යනවා. ඉතින් ඒ ඇරෙන්න ඉතින් එහෙම නැතුව මේ විශාල වශයෙන් දේවල් කරන්නේ. එවුනට මට පොඩි දෙයක් මතක් කරන්න ඕනේ. අපි අසන්නටත් මතක් කරන්න ඕනේ. මේ අවුරුද්ද ඉවරයි කියලා කිව්වට අදින් පටන් ගන්න අවුරුද්දක් තියෙනවා. ඒක මුදල් වර්ෂය. ඉතින් මුදල් වර්ෂය ඒක නිසා මුදල් වර්ෂය අදින් පටන් ගන්නනේ. අර ගෙවිලා ගියපු මුදල් වර්ෂයේ තමන්ගේ ටැක්ස් එකේ රිටර්න්ස් එහෙම තියෙනවා නම් ඒක දාලා අරගන්න අමතක කරන්න එපා. සමහරුන්ට ඉතින් ඔක මතක නැති වෙනවා ටික කාලයක් යනකොට. ඉතින් ටැක්ස් රිටර්න් දාලා ඒක කරගන්න පුළුවන්. ටැක්ස් ගැන කතාවට ආපු නිසාවෙන් ලංකාවෙත් ටැක්ස් ගෙවනවා. අපි ඔස්ට්‍රේලියාවෙත් ටැක්ස් ගෙවනවා. ඔය දැන් අපි ඔස්ට්‍රේලියාවෙ ඉඳලා මේ ගෙවන ටැක්ස් එකට ඔස්ට්‍රේලියාවෙන් අපිට ලැබෙන දේවල් ගැන මගෙන් නම් තියෙන්නේ ලොකුම පැහැදීමක්. කොහොමද ජගත් එහෙම හිතන්නේ?
0: ඔව් පැහැදිලිවම ඉතින් මේ රටේදී අපි දන්නවනේ අපේ අපෙන් බදු අය කරගත්තට මේ බදු වලින් මොනවද වෙන්නේ කියන එක ගැන අපිට යම්කිසි අවබෝධයක් තියෙනවා. අපි දන්නවා මෙච්චර ප්‍රමාණයක් සෞඛ්‍යයට යනවා, මෙච්චර ප්‍රමාණයක් අධ්‍යාපනයට යනවා. ඒ වගේ අපි දන්නවා මොන මොන දේවල් වලටද මේවා වියදම් වෙන්නේ කියලා.
1: ඔව් ඇත්තරම මේ ටැක්ස් වලද නම් අපි ගොඩාක් වෙලාවට හැම කෙනෙක්ගෙම ටැක්ස් එකේදී මේ ටැක්සියර් එක අපුවම මිනිස්සු ලොකු බලාපොරොත්තුත් එක්ක තමයි ටැක්ස් එකට ටැක්ස් ලෝච් කරන්නේ. ඒ ලෝච් කරපුවාම ඉතින් ගොඩාක් වෙලාවට මේ මිනිස්සුන්ට ඒ හිතන විදියටම ඒක ලැබෙනවා. ඒක මං හිතනවා වාසනාවකෝ අවාසනාවකට ලැබෙනවා. ඉතින් ඒකත් එක්කත් මිනිස්සු ලොකු හින පොඩක් පොදි බඳිනවා නේද?
2: ඔව් දැන් ටැක්ස් එකට ලැබෙන්නේ තමන්ගේ සල්ලිනේ. තමන් අවුරුද්දක් පුරා ගෙවපු ටැක්ස් වලින් ඇත්තටම එච්චර ගෙවන්න ඕන නැති නිසා ආණ්ඩුව ඔයා වැඩියෙන් අපිට ටැක්ස් ගෙවලා තිනවා. මෙන්න මේ ටික ඉතුරුයි මේක ඔයා අරගන්න කියලා ආපහු දෙනවා. ඉතින් ටැක්ස් දුන්නාම එහෙමයි වෙන්නේ. ඉතින් ඒක වෙන්නේ මොකද තමන් හම්බ කරන මුදලින් මුදල් හම්බ කිරීම සඳහා සාධාරණව කරන්න පුළුවන් වේදන් තියෙනවානේ. ඒවට ටැක්ස් ගන්න බෑනේ. ඉතින් ඒ ටික අඩු වුනහම තමයි ඒක වෙන්නේ. නමුත් අතන කාරණයක් තියෙනවා. දැන් ඒ ටැක්ස් අපි ගෙවන ටැක්ස් වලින් ප්‍රතිලාභ ලබන කොට්ටාසිකුත් ඉන්නවානේ. දැන් ඒ අපි කියන්නේ අපි හැමෝම ලබනවා. ඒ අරෙන්න දැන් රැකියා විරහිත අය, ශිෂ්‍යයෝ, ඊට පස්සේ ආබාධිත අය. ඉතින් ඒ අයට ප්‍රතිලාභ ලැබෙනවා. ඒක අපිට පේනනවා. ඒක ගැන කනගාටුකුත් නැහැ. ඒක එහෙමම හොඳයි. ඒ විදිහටම තමයි සිද්ධ වෙන්නත් ඕනේ. හැබැයි හැම වෙලාවෙම ওই ටැක්ස් එකේ ප්‍රතිලාභ ලබා ගන්නකොට ඔස්ට්‍රේලියාවේ රජයේ සිංහල වචනේ හරියටම දන්නේ නැහැ මීන් ටෙස්ට් කියලා එකක් කරනවා. මීන් ටෙස්ට් එක කියන්නේ මේක ලබා ගැනීමට සුදුසුකමක් තියනවද කියලා මේ හොයා බැලීමක් කරනවා තමන්ගේ ආදායම අනුව එහෙම. ඉතින් ඒක නිසා ලැබිය යුත්තාටම ඒක ලැබෙන්න ක්‍රමයක් තියෙනවා. සමහරු ඉතින් මේ පොඩි පොඩි දේවල් කරලා ඉවරලා ඒක මේ වෙන විදිහකට ලබා ගන්න උත්සාහ කරනවා. නමුත් වැඩිපුරම ලැබිය යුත්තට තමයි ඒක ලැබෙන්නේ. ලංකාවේදී ඔක ප්‍රශ්නයක් තියෙනවා. ලංකාවේ බොහෝ දේවල් ලංකාවේ බදු සල්ලි වලින් තමයි සමහර දේවල් කරන්නේ. උදාහරණයක් විදිහට බස් ගාස්තු, දුම්රිය ගාස්තු, ඒ වගේ දේවල් බොහොම අඩුවෙන් යන්නේ. එතකොට ටැක්ස් ගෙවන අයගේ මුදල් තමයි යන්නේ. අපි දුම් පෙට්‍රල් වලට කියලා පෙට්‍රල් වලට නියමිත මිලට වඩා අඩු මිලකට දෙනකොට ඒකේ ප්‍රතිලාභය ලබන්නේ ඇත්තටම ඉහළ මුදල් ඉහළ පන්තියේ විශාල ආදායමක් ලබන අය. කියන්නේ අර මීන් ටෙස්ට් එක කියන එක තිබුණා නම් ඒ වගේ දේවල් වලටත් හොඳයි කියලා මට හිතෙනවා. කොහොමද
0: යගත්තේ? ඔව් රංජිත් කියන දේ ඇත්තක් තියෙනවා. මොකද සහනාධාර රාජ්‍යයක් පවත්වාගෙන යනවා නම් ඒ පවත්වාගෙන යන්නේ මහජනතාවගේ බදු මුදල් වලින් තමයි. ඒ මත තමයි අර රංජිත් කිව්වා වගේ අපි හිතමු පෙට්‍රල් වලට සහනාධාරයක් ලබා දෙනවා නම් ඒ සහනාධාරයේ වාසිය ලැබෙන්නේ වාහන අයිති තියෙන වාහන තියෙන අයට. වාහන නැති මිනිසුන්ට ඒකෙන් ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ. ඒ නිසා ඒ සහනාධාරය අර මීන් ටෙස්ට් එකට අහුවෙන්නේ නැති ඉහළ පැලැන්තිය අයට ඒක ලබා ගන්නට පුළුවන්. නමුත් ඒ අතරේදීම පොදු මහජනතාවටත් යම්කිසි සහනාධාරයක් ලැබෙනවා මේ විදිහට සෞඛ්‍ය අතින් නැත්නම් අධ්‍යාපනය අතින් එහෙම නැත්නම් පොදු ප්‍රවාහනය අතින් මේවට වීදම් කරන බදු මුදල් නිසා පොදු මහජනතාවට යම්කිසි සේවයක් ලැබෙනවා. ඉතින් ඕක තාම ලංකාවේ මට මෙහෙම දෙයක් හිතෙනවා සාලිය තවම ලංකාවේ ටැක්ස් ක්‍රමය සිස්ටම් එක තාම හැදිලා නැහැ. මේක ගොඩ නැගෙමින් තිබෙනවා කියලා මට හිතෙනවා. යම්කිසි දවසක මම හිතන්නේ ලංකාවේ බදු ක්‍රමය මේ ඔස්ට්‍රේලියාවේ පවතින බදු ක්‍රමය වගේම සාර්ථක ක්‍රමයක් වේවි කියලා අපිට බලාපොරොත්තු තියාගන්නට පුළුවන්.
1: ඔව් ඇත්තටම ලංකාව කියන්නේ සුබසාධන රාජ්‍යයක් නිසා මේ ලංකාවේ සුබසාධන රාජ්‍ය පවත්වාගෙන යන්න රජයේ විශාල මුදලක් බැහැ කරනවානේ. මොකද රටේ ආදායම් ලබන පිරිස බොහොම සුළු ප්‍රමාණයක් ඉන්නේ. රටේ ජීවත් වෙන පිරිස ගොඩක් වැඩි. ඉතින් ඒක අර පුනරාවර්තන වියදම් යන කැටගරියට දාලා තමයි ඒ කට්ටිය එක පවත්වගෙන යන්නේ. ඒකෙන් ඒ කට්ටිය ආ යූටිලයිස් වෙලා ඉකොනොමියටම එනවා කියන එක. මොකද මේ ඇත්තටම කියනවානේ අපේ නිදහස් අධ්‍යාපනය නිදහස් සෞඛ්‍ය මේ වගේ දේවල් වලට රජය විදන් කරන සල්ලි ආපහු බවුන්ස් බෑක් වෙලා එනවනේ ආය ආර්ථිකයටම. ඒ කියන්නේ ඒකෙන් යහපත් පුරවැසියෝ බිහි වෙනවා, යහපත් පුරව යහපත් උගත් බුද්ධිමත් දරුවෝ බිහි වෙනවා. ඉතින් අන්න ඒ වගේ දේ සුබසාධන රාජ්‍යයක් කියන්නේ අපි කියනවා මේ දුප්පත් රාජ්‍යයක්. අපි ඇත්තම කතාව කතා කරොත් දුප්පත් රාජ්‍යයන්නේ සුබසාධන රාජ්‍යයක ඉතින් ටැක්ස් ක්‍රමය හදන්න මං හිතන්නේ එච්චර ලේසි වෙයි කියලා. මොකද ඒක මේ වගේ රාජ්‍යයක තරම් ලේසි නෑ. මොකද නිරන්තරයෙන්ම ස්වභාවික ආපදා, ස්වභාවික ගැටලු, ඊළඟට හදිසි අනතුරෝ විවිධ දේවල් වලින් ඒ සුබසාධන රාජ්‍ය එහෙම් පිටින් අර පිරෙනවා. අර වැය පිරෙනවා. වැය පිරෙනකොට අර තියෙන සීමිත සම්පත් ප්‍රමාණය බෙදලා දෙන්න උත්සාහ කරනකොට අර ටැක්ස් ක්‍රමයේ හරියට කම්ප්ලීට්ලි හදන්න බෑ. නමුත් එකක් තියෙනවා. මේ අර ලංකාවේ අර ජනසවිය හෝ වර්තමානයේ අස්වැසුම කුමන නමකින් කියනවත් මම දන්නවා මේ කෑගල්ල නගරයේ ත්‍රීවීල් එලවන බහුතරයක් මේ අස්වැසුම ගන්නවා. මේ කට්ටිය දේශපාලන බලය සහ සමාජ බලය භාවිතා කරලා මේ අස්වැසුම ගන්නවා. ඉතින් අඩුම ධර්මින් රජය ඒ කට්ටියට මාසෙක එකසරයක් පොදු ශ්‍රමදානයන් වලට එන්න කිව්වනම් ඔය පිරිසෙන් භාගයක් අඩු වෙනවා. ඒකෙන් විශාල මුදලක් රටේ ඒ කියන්නේ ඔක ඇත්තරම කාලාන්තරයක් තිස්සේ පවතින දෙයක්. දැන් ඔබ දන්නවා මේ සමහර තැන්වල මේ ටොයිලට් අයිති කරගෙන ඉන්නවා යම් රාජ්‍ය හිතවත් මැරයෝ. ඒ වගේම තමයි ඔය ඕකවත් අස්වැසුම පවුල්ම අරන් ඉන්නවා. ඒ මිනිස්සු ත්‍රිවිල් වලින් හොයනවා දවසකට රුපියල් 6000ක් 7000ක්. ඉතින් අස්වැසුමත් ලබා ගන්නවා. ඊට අමතරව විශ්වවිද්‍යාල දරුව විශ්වවිද්‍යාල ගියාම ඒකත් ලබා ගන්නවා. ඒකෙන් අර විශාල ඒ වගේ මං හිතන අස්වැසුමෙන් 4න් එකක්වත් බොරු.
2: ඒක තමයි සාලිය මම ඇත්තටම මතු කරේ. දැන් කාරණා දෙකක් තියෙනවානේ. බදු අය කරගන්න ඕනේ. බදු ඒ අය කරගත්ත බදු නිවැරදිව ලැබිය යුත්තන් උදෙසා වියදම් කරන්න ඕනේ. ඒ කරන වියදමේදී අපිට පේනවා ඔය කියන නාස්තිය අපිට පේනවා. අස්වැසුම ලබන්න ඕන නැති අය අස්වැසුම ලබනවා. ඊට අමතරව දැන් අධ්‍යාපනය වුණත් දැන් පොත් ඇඳුම් ඕවා නොමිලේ දුන්නට සමහර අයට එහෙම නොමිලේ නෙමෙයි තමන්ගේ ළමයා වෙනුවෙන් ඒක වියදම් කරන්න පුළුවන්. තමන්ගේ ටියුෂන් වලට ඊට වඩා විශාල මුදලක් වියදම් කරනවා මේ දෙමව්පියෝ. එතකොට ඒ අයට වුණත් ඒක ලැබිය යුතු අය කවුද කියලා තෝරලා බලලා ඒක දෙනවනම් මේ මුදල් වෙන වෙන දේවල් සඳහා වෙන් කරන්න පුළුවන්. ඉතින් ඒ පැත්ත ගැන පොඩ්ඩක් වැඩිපුර අවධානය යොමු විය යුතුයි කියලා තමයි මම නම් හිතන්නේ.
1: ඔව් අපි සින්දුවක් අහමු නේද?
0: පැහැදිලියෝ

0: ඉතිං මේ බොහොම ලස්සන ගීතයක්
1: හැබැයි මගතන මට සිින්දු ආනකොටම සාලියෝ ඉනාවක්ගේ මේ කපුගේ වෙන්ුවට සිින්දුව ගානා කළේ වෙන කෙනෙක් නිසා.
2: ඇත්තන කවද සාලිය
0: චරිත් අබේසිංහ චරිත් අබේසිංහ තමයි
1: චරිත් අබේසිංහ තමයි අද කියන අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා බුදු හාමුදුරු
2: දක්ෂ නළුවෙක්
0: අධ්‍යක්ෂකද
1: මේ අසරණ වෙලායින්න
0: ඇත්තරම මේ ශ්‍රී ලංකා අපරාධ රාජ්‍ය තුළ මේ අපරාධ සහ ඩීල් සාමාන්‍ය කරනයට ලක්වෙච්ච පරිසරයක් තුළ සියලුම පුරවැසියෝ උත්සාහ කරන්නේ ඩීල් එකක් දාලා ගණක් වගෙන මේ චරතත් කියන බොහොම ලස්සන්ට එක ඉන්ටර්වියු එක අපිට පුළුවන් මේ මැරෙන්න ඕනේ මේ ඩීල් එකක් දැම්ම කෝටියක් ගත්තා ගියා. කියන්නේ යා කර අර අපරාධකරුවා නිරන්තරයෙන්ම තමන් පාපෝච්චාරණය කරනවා නම් යම් තැන්වල ඒ අපරාධේ පාපෝච්චාරණයක් තමයි හුකලේ. කොහොම හරි ඇත්තරම මේ අනුරාධ කුමාර දිසානායක රජය පැහැදිලිවම මේ අපරාධ රාජ්‍යයේ හදවත රත තිබ්බ එක නම් බොහොම ලස්සන දෙයක්. ඒක අපි කවුරුත් හිතුවේ නෑ මේක මේ විදිහට වෙයි කියලා. අපි කවුරුත් හිතුවේ
2: අපි සිද්ධිය විස්තර කරලා
0: අවසන් වෙයි කියලා.
2: සිද්ධිය විස්තර කරලා එඳිමුනේ
0: මේ ඇත්තරම මේ සිද්ධිය සම්බන්ධයෙන් නම් ඇත්තරම මේ වගේ සිද්ධීන් දහසක් තියෙනවා අපිට කතා කරන්න.
1: නමුත් මේ අදාළ
0: සිද්ධීම හරක් කටාගෙන් මුදල් ලබා ගැනීම. හරක් කටාව රජේ ආමේ ඔහු කවුද අපේ ඩිල් දාස කියලා තමයි එතුමා ප්‍රසිද්ධ. එතුමා තමයි අපේ හිටපු අධිකරණ ඇමතිවරයා
2: විජේදාස
0: රාජපක්ෂ. එතුමාගේ පුතයි චරිතුයි ඊළඟට තවත් පුද්ගලයෙකුත් එක්ක මේ මෙහෙට ගිහිල්ලා කොහෙද ඩුබයි රාජ්‍යයට ගිහිල්ලා හරක් කටාගේ බිරිඳ හම්බෙලා හරක් කටාට ඩිටෙන්ෂන් ඩිටෙන්ෂන් නෝටරේ ඒ කියන්නේ මේ මේ ඩීඔ එක අයින් කළ හරක් කටා සාමාන්‍ය බන්ධනාගාරයට මාරු කරන්න තමයි කෝටි 20ක් ගන්නෙ. එහෙම නැතුව මේ
2: ඔය ඩීඔ එක ගැන අපි කතා කරන්න ඕනේ. මොකද බුස්සේ කැම්ප් එකේදී ඩීඔ අරගෙන හිටිය ගොඩක් අය ඊට පස්සේ ආයුධ පෙන්වන්න ගිහිල්ලා මේ නැති වෙලා නැති වුණා.
0: අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉන්නකොට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් තමයි ඔය ආයුධ පෙන්වන්න යන්නේ. බූස්සර දැම්මෙන් පස්සේ ඔක් කරන්න බෑ.
2: ඔව් නෑ බූස්සර කැම්ප් එකේ ඉඳලා තරගෙන ඇවිල්ලා මේ කරලා තියෙනවා අර අන්තිමටම නැති වෙච්ච එක නෑ. එහෙමනේ උනේ එතන මේ කොහොමත් දැන් ඔය අවශ්‍යතාවය තියන්නේ දැන් මෙයා ඔය කැම්ප් එක මාරු කරනවට වඩා ඔතන තියෙන්නේ මෙයා මැරෙන්නේ නෑ කියන සහතිකය දෙන්න තමයි මේ මුදල මේ ලබා ගන්න උත්සාහ කරලා තියෙන්නේ. මරන්නේ නෑ කියන එක.
0: ඒ කියන්නේ ඩීඔ එක අයින් කරගත්ත එක මං එයා වැටෙනවා මේ හිරකාරයෙක්ගේ ලිස්ට් එකට. ඒ කියන්නේ රිමාන්ඩ් ප්‍රිසන් රිස්ට් ලිස්ට් එකට. එතකොට ඒ හිරකාරයාට අයිති වෙන අයිතිවාසිකම් තුල ඔව්ව ගන්නවා නම් මැජිස්ට්‍රේට් ඕඩර් එකකින් තමයි එළියට ගන්න පුළුවන්. ඒක තමයි සාමාන්‍ය රටේ නීතිය. අර ඩීඔ එකේ ඉන්නකොට ඩීඔ එක තියෙනකන් එතුමා එයා වැටෙන්නේ ප්‍රශ්න කිරීමේ අර මේ සංක්‍රාන්ති සමයට. ඒ සංක්‍රාන්තියෙන් එළියට ගන්න මේ කෝටි 20ක් දෙන්නේ. මේක කෝටි 50ක ඩීල් එක පාටි කීයද? 100කට 50 200ක කෝටි 200ක ඩීල් එකක් කෝටි 50ට අන්තිමට බස්සනවා. කෝටි 50යි අතිකාරම් විදිහට හම්බෙන්නේ කෝටි 20ක්. මේ කෝටි 20 තමයි ඩීල් දාසගේ පුතා හරහා මේක ගන්න මේ 3 දෙනෙක් 4 දෙනෙක් අතර බෙදාගන්නේ.
2: ඔතන තියෙන භයානක කාරණා කීපයක් තියෙනවා. ඒතර මතුවේ නේ. එකක් තමයි අල්ලස් ගැනීම කියන එක. අනිත් එක තමයි දැන් හිරකාරයෝ මරා දමන්න නැතුව ඔවුන්ගේ ජීවිත දාණය දෙන්න තමයි මේ මුදල දෙන්නේ කියලා. එතකොට ඒ මරණ බියත් එක්ක ඇති කරන මේ ඒ පීඩණය එතකොට ඕනතරම් මුදලක් ලබා ගන්න පුළුවන් වෙයි.
0: මේ අපරාධකාරයෙකුගෙන්
2: ඒ තරම් මුදලක් ලබා ගන්න. එතකොට මේ කාර්යය කරන්න හැකියාව තියෙන්නේ මේ අධිකරණ ඇමතිට. අධිකරණ ඇමතිගේ පුතා සම්බන්ධ වෙනවා මේ කටයුත්තට.
0: ඒකට මහජන ආරක්ෂක ඇමතිවරයා වෙලා හිටපු ටිලා නලස්ට ඉහළ බලපෑම් කරන්න පුළුවන් රනිල්ගේ සාගල හරහා මේ ඩීල් එක කරන්නම් කියන ඩීල් එකක් නෙන්නේ. මෙතන කටකතාවක් මේ ඔක්කොම සියල්ලම තියෙන්නේ මේ කටකතාවල. මේවා තාම උසාවිය ඉදිරියේ
1: උසාවියේ කෙරිච්ච ඉදිරිපත් වෙච්ච කරුණු අද මම එන ගමන් අහගෙන ආවා. උසාවියට මේ කරුණු ඉදිරිපත් වෙලා තිබෙනවා. කොහොමද මේක සාකච්ඡාව සිදු වුණේ? කොහෙදද මේ සාකච්ඡාව සිදු වුණේ? කොහොම කොපමණ ප්‍රමාණයක් මේ ගනුදෙනු සිදු වුණාද කියන කරුණු උසාවියට ඉදිරිපත් වෙලා තිබෙනවා. ඒ අනුව තමයි මේ ප්‍රශ්නය මේ සමාජයේ ඉදිරියට එන්නේ. එතකොට ওই කතාවේ වැදගත්ම කාරණා මේ චරිත්තබේසිංහ කියන පුද්ගලයාත් සහ විජේදාස රාජපක්ෂගේ පුතා කියන අය සහ තවත් පුද්ගලයෙක් දුබයි රාජ්‍යයට එනවා. උදසාවියට මේ කරුණ ඉදිරිපත් වෙලා තිබෙනවා. කොහොමද මේක සාකච්ඡාව සිදු වුනේ? කොහෙදද මේ සාකච්ඡාව සිදු වුනේ? කොහොම කොපමණ ප්‍රමාණයක් මේ ගනුදෙනු සිදු වුණාද කියන කරුණ උදසාවියට ඉදිරිපත් වෙලා තිබෙනවා. ඒ අනුව තමයි මේ ප්‍රශ්නය මේ සමාජයේ ඉදිරියට එන්නේ. එතකොට ওই කතාවේ වැදගත්ම කාරණා මේ

0: Дуна надун ям киси намак тире пуд гелиа. Надун чинтака.
1: Не, харакката е тогаш аттарангу е.
0: Оо аттарангу е. Оо аттарангу е. Инна ниса
1: овнги
0: лахамбе не. Оо ке биринда. Оо ке биринда ре тамај овн кија не. Апи ме ава маран нету тијаганда нанг. Ме мудела денна.
1: Дио аинкерно.
0: Ти лагар дио ека аинкерла денна.
1: Не, дио ека аинкеранда кија не маранда бе. Дио ека аинкеранда да неекат.
0: Ити молинма не, молинма овн кија нва. Исел апи. අපි මේ මරණ දඬුවම දැනටමත් ඔහු මරණ දඬුවමට නියම වෙලා තියෙන්නේ ඔහුව මරන්නටයි සූදානම් තියෙන්නේ අපි දන්නවා ඒ කාරණය ඒ නිසා මුලින්ම ඒක වළක්වා ගන්න ඕනේ කියලා උන් එතෙන්දී දුරකථන ඇමතුම් ගන්න විදියට යම් කිසි රංගපෑමක් කළා ඇවිත් කියනවා මේ බිරිඳට ඌ වුණ අපි දැන් ඒක නැවැත්තුවා මිට යව මරන්නේ නැහැ දැන් ඒක වළක්වා ගත්ත අපි දැන් නමුත් මේකට ගෙවන්න වෙනවා අපිට අහවල් පුද්ගලයන්ට මෙච්චර මුදල් ගෙවන්නට වෙනවා කියන කාරණය බිරිඳට ඉදිරිපත් කළා. බිරිඳ කියනවා මාගාව එච්චර දෙන්න මුදලක් නැහැ කියලා. නමුත් මගේ ස්වාමියාව බේරගන්න ඕන නිසා මම කොහොම හරි මේ මුදල හොයලා දෙන්නම් කියලා පහුවෙනි දවසේ ඔවුන් දිනාර් වලින් මේ මුදල හොයලා
1: කෝටි 20ක්.
0: මේ මුදල හොයලා ලංකාවට වේවනවා
1: උන්ඩියල් ක්‍රමේ.
0: එතකොට ඒ අනුව තමයි මේ කටයුත්ත සිදු වෙන්නේ. ඉතින් ඒකේ විශේෂිතම කාරණය තමයි මම දන්නේ මේකේ අසත්‍ය අතස්ථතාවය. ඔවුන් ඒ පුද්ගලයන් තුන්දෙනා පැමිණි ගුවන් යානයේ විජේදාස රාජපක්ෂ මහත්මයාත් ආවා කියලා සොයාගෙන තියෙනවා කියලා තමයි ආරංචි වෙන්නේ.
1: සොයාගෙන තියෙනවා. එතකොට මෙතනදී මේ ඩීල් එකට කෙලින්ම විජේස රාජපක්ෂ මහත්මයා සම්බන්ධ වෙලා නැහැ කියලා කියනවා. ඔහු ගිහිල්ලා වෙනම ඉඳලා තියෙනවා. ඔහුත් එක තමයි සම්බන්ධීකරණය මේ තුන්දෙනා පවත්වලා තියෙන්නේ. පවත්වලා තමයි ෆයිනල් මේ මොකද ඔහු අධිකරණ නැමැතිනේ. අධිකරණ නැමැතිලා තියෙන බලතල හින්දා අර මිනිස්සු විශ්වාසත් කරනවා. අධිකරණ නැමැතිලමක් කරන්න පුළුවන් කියලා. ඒ විශ්වාසය. නමුත් මෙතන තියෙන මේ අපි කතා කරුවේ මේ එක සිදුවීමක් පමණයිනේ. මේ අපරාධ රාජ්‍යයේ මුල් පුරුක් වලට මෙහෙම වෙන වීම ගැන තමයි අපි සන්තෝෂ වෙන්න ඕනේ. තේරුණාද ඔබ කවුරුද දන්නා මේ විජේස රාජපක්ෂ මේ මෙල්බන් ඇවිල්ලා මහින්ද රාජපක්ෂ කාලේ 2005 බලයට පත් වෙලා වැඩි කාලයක් බලේ හිටියේ නැහැ ඉක්මනටම ඔහු ඉවත් වුණා. ඉවත් වුණාන් පස්සේ මෙල්බන් ඇවිල්ලා කිව්වේ 10% ගැන කෙලින්ම මාත් එක කියලා තියෙනවා 10% මේ බැසිල් රාජපක්ෂ ගැන. බැසිල් රාජපක්ෂ 10% කියලා තමයි හැඳින්වුවේ. අපේ මේ 10% එක්ක මෙතන වැඩ කරන්න බෑ. 10% ගේ මැදිහත් වීම වැඩි 10% මැදිහත් වීම වැඩි නිසා තමයි අපිට රාජකාරී රැකියාව කරන්න බෑ කියන චේතනාවෙන් තමයි ඇති උනේ. ඉතින් ඔබ කවුරුත් බලන්න මේ 2005 න් පස්සේ ශ්‍රී ලංකා රාජ්‍ය අපරාධ රාජ්‍යයක් කරා බොහොම ඉක්මනට සංක්‍රමණය වෙච්ච ආකාරය. ඉතින් ශ්‍රී ලංකා රාජ්‍යයේ තවත් කාලයක් තිබ්බනම් මං හිතනවා අපේ රට කෙලින්ම කොලොම්බියා වගේ ඩ්‍රග් ලෝඩ්ස්ලා අපේ රටේ මේ මෝටාර් නෙවෙයි ඊළඟට මිසෛල් පවා තියාගෙන රට පාලනය කරන්න තත්ත්වයට පත් වෙනවා.
2: එහෙමනේ ප්‍රමාද වෙලා හරි යම් කිසි තැනකින් නැවැත්තුවා. නමුත් මතක් කරගන්න ඕන සහ මතක තියාගන්න ඕන දේ තමයි මේ අපරාධ රාජ්‍යයේ සෙවණැලි හැම තැනම තාමත් තියෙනවා. ඒව හොල්මන් කරනවා.
1: මේ අපරාධ රාජ්‍යයේ මේ මංගල සමරවීර තමයි 2006 දී බොහොම ලස්සනට අර්ථවිවරණය කළේ. මංගල රාජපක්ෂ කිව්වා මේ මහින්ද රෙජිමය ගොඩනගින යන මේ මහින්ද රෙජිමය විනාශ කළ යුතුයි කියලා. මේ රෙජිමේන්තුවක් නිරන්තරයෙන්ම විවිධ රෙජිමේන්තු ආයතන උපඛණ්ඩ උප අනුකණ්ඩ වලින් තමයි හැදිලා තියෙන්නේ. මෙතනදී මේ මහින්ද රාජපක්ෂ කියන පාලකයා තාමත් අපේ රටේ මේ දේශපාලනයත් එක්ක හොල්මන් කරන්නේ ඒ ඔහු විසින් නිර්මාණය කරන ආයතන. ඔහු පොලිසිය නිර්මාණය කරන රෙජිමේන්තු ඊළඟට සිවිල් සංවිධාන තුළ රෙජිමේන්තු හැදුවා. විවිධ මේ රටේ හැම ඇස්සක් මුල්ලක් නෑරම ඔහුගේ නෂ්ටාවශේෂ ඔහුගේ හොල්මන් ක්‍රියාත්මක කළා. ඒවේ අද ඵලය මේ මෙල්බන් වලත් තියෙනවා. අපි ඉස්සරහට කතා කරන්න බලාපොරොත්තු වෙනවා මේ මෙල්බන් වලත් අපිට දකින්න ලැබෙන තියෙනවා මේ වගේ දේවල් සිද්ධ වෙනවා කියලා. ඉතින් මේක අනුරට මං හිතන්නේ ලේසි කියලා මේ වැඩේ කරන්න. අනුර මේක කළොත් අනුර අර එල් සල්වදෝරේ කොලොම්බියාව වගේ මේ වසාගෙන තිබ්බ එල් සල්වදෝරේ අද එහෙම් පිටි සාමකාමී රටක්නේ. ඒ කියන්නේ දකුණු ඇමරිකාවේ වඩාත්ම සාමකාමී රට අද එල් සල්වදෝරේ. එදා එල් සල්වදෝරේට යන්න බෑ. එල් සල්වදෝරේ සාමාන්‍ය විදිහටම කොලොම්බියාව වගේමයි. ඒක වගේ අනුර මේක කරන්න ලොකු පිරිවියක් දරන්න වෙයි. නමුත් මං හිතනවා ඒක හොඳක් වෙයි කියලා අපි හිතනවා. ඉතින් අපි ගීතයකට යමු නේද? මේ ඇත්තටම මං හිතනවා අපි ගීතයකට යමු.
3: ලක්මි

0: ඔස්ට්‍රලයාාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ හද ගැස්ම හඳුනාගත් ලක් සලකුණ ලක් මිහිල මීරියාවක සිරියාව එම් අසු අටයි දශම හයෙන්
1: සතියේ සෑම අඟහරුවාදාම සවස අටේ සිට රාත්‍රී දහය දක්වා
0: මීරියාවක සිරියාව ලක් මිහිර එම් අසු අටයි දශම හයෙන් අයුබෝවන් සුභ සන්ධ්‍යාවක් එ මසු වටයි දශමහය ලක්මිහිර ඔස්වලයානු දේශවය පෘත්ති සමකින් මම රෝෂාන් මීදුකුල සූරිය. ඔස්වලයා ේදිරි දින කිහිපේ තුළ පෙටවල් සහ ඩිසල් මිහල ඉහලයාම අවධානමක් ඇති බව වර්තාාවනවා. මෙට හිතුලත සඳහන් වන්නේ ෆෙරල් රජය විසින් ක්‍රාත්ම කර තිබු ඉන්දන බදු සහනය ක්‍රමක්‍රමයෙන් අඩුකිරීමයි. මේ අනුව දැනට ලබාදී ඇති ලීටරේකට සත තිස් දෙකේ සහනය ජුලි පරවනදා සිට සත දාසය දක්වා අඩවීමට නියමිතයි. යනුව පෙටවල් සහ ඩීසල් ලීටරේක මිල රජුවම සත දාස්සයකින් පමණ ඉහලයා හැකි බවටයි ආර්ථික විශිෂක්ෂාන් පෙන්වා දෙන්නේ. මෙම වෙනසට ජාත්‍යන්තර තෙල් මිල සැපියම් තත්ත්වයන් සහ රජව ආර්ථික ප්‍රතිපත්තිද බලපාන බවසඳහන්. බලධාරින් පවස්සාමේ මෙම ඉන්දන සහනය තාවකාලික සහක්්‍රමයක් වූ අතර එය ක්‍රමක්‍රමයෙන් සාමානය බදුමට්ටමට නැවත ගෙන එම අරමුණ බවයි. කෙසේ වෙතත් මෙම මිල ඉහලයාම නිසා දෛනික ගමන් විදම් සහභාණ්ඩ ප්‍රවාණ වියදම්ද ඉහලයා හැකි බවට වාර්තාවන අතර විශෂුවෙන් ඉන්දර මත රදා පවතින ආර්ථික ශ්‍රේෂ්‍ර සඳහා මෙය රජූ බලපෑමක් ඇති කරනු ඇතේ. වික්ටෝරයා ප්‍රාන්ත රජය ප්‍රජා නිවාස පන්සේකට වැඩි සංඛ්‍යාවක බලශක්ති කාරයක්මක ස්ථාත් බැඩදිරු කිරීම සඳහා ඔස්ට්‍රලයාන ඩොල මිලියන නමයක ප්‍රධාන වැඩසටහනක් ආරම්භ කරතිබෙනවා. මෙම වැඩසටහන යටතේ වායු සමීකරණ පද්ධති සූරිය පැනල උනුවතුර හිට පොම්ප සිවිලිම් පරිවාර සහ විදුලි ඉන්ඩක්ෂන් උඳුන් ඇතුළු වැඩදිනු කිරීම් සිදු කරනු ඇති. මෙම බලශක්ති වැඩදිනු කිරීම හේතුවෙන් එක් නිවසකට වාර්ෂිකව ඩොලර් දහසකට වැඩි විදුලි වෙදමක් ඉතිරිකර ගැනීමට හැකිවනු ඇති බවයි අපේක්ෂා කරෙන්නේ. මේ වික්ටෝරයා සහ ඔස්ට්‍රෝලයානු පෙළල රජ්වන් එක්ව ක්‍රියාත්ම කරන ඩොල මිලියන තුන්සි හතලිස් හැයි දශමහයක සෝෂල් හවසින් බලශක්ති වට ස්ටානය කොටසක් වෙනවා. මෙවැන විටත් සෝෂල් හවස් විසිතුන් දහකට වැඩි සංඛ්‍යාවක් සඳහා බලශක්ති වැඩදිියුණු කිරීම් ක්‍රියාත්මක වෙමින් පවතින අතර නිවාස විසි එක්දහකට වැඩි සංඛ්‍යාවක් පදිංචිකරුවන්ට අඩු විදුලි බිල් පත්වල ප්‍රතිලාභ ලැබීති වෙනවා. ස්ටෝලියන ගමැති ඇතනී ඇල්බනීස්සිගේ පුද්ගලික බැංකු තොරතුරු අනවසරයෙන් බැලූ ඒ වයි හිටපු සේවකෑන් දෙදෙනකුට චෝදනායල වෙීති පෙනවා. වයස අවුරුදු විසි එකක් සහ විචිපහ වීහෙ පසුවන මෙම දෙනා කොමන්වල්ත් හි සේවය කරමින් සිටියදී මෙමතොරතුරු ලබාග නැති බවටයි ඔස්ට්‍රලයානු ෆෙරනල් පොලිසිය පවසන්නේ. විසිහෙ කැවරදි සැකරු පුද්ගලික තොරතුරු බියගැන්වෙන හෝ හිරිහරිකාරී ආකාරයකින් බෙදාහැරීමේ අමතර චෝතනාවක්ද එල්ල වීති පෙනවා. සිතිය අනාවරණයවිමෙන් පසු අභ්‍යන්තර පරීක්ෂණයක් සිදු කර ඔවුන් දෙදනා සේවයෙන් ඉවත් කර ඇති බවයි සඳහන් වන්නේ. බණ්ඩාගාර ජිම් චාමස් පවසාති වෙන්නේ මෙවැනි පුද්ගල්ගත්වෙන් උල්ලංගනය කරන ඕනෑම ඔස්ට්‍රෝනයාමකුට බරපතල කරුණක් බවයි. ඔස්ට්‍රෝලයාාවේ ප්‍රධාන බැංකුවක් වන නැශනල් ඔස්ට්‍රලයා බැංක් විසින් මෝගේජ්නය සම්බන්ධව විශාල පරිමාණයේ වංචාවධානමක් පිළිබඳව ජනතාව සහ මුල්ලය ආයතනවලට දැඩි අනතුරු වැඟවීමක් නිකුත් කර තිබෙනවා. බැංකූ පවසන්නේ දැන්න රටපුරා මෝගේජ් වංචා ජාලයන් ප්‍රාත්මක වන අතර එවා බොහෝ විට බාහිර බ්‍රෝකවරුම් සහ සංවිධානත්මක කණ්ඩෑම් හොරහ සිදුවන බවයි. නැත් ප්‍රකාශකයන් සඳහන් කරන්නේ මෙමන විට ඔස්ට්‍රලයාාවේ නය පද්ධතිය තුළ ඩොල බිලියන හතරකට ආසන්න වංචාමය නය සම්බන්ධ වර්තා හඳුනාගෙන ඇති බවත් මේ ඉතා බරපතල ජාතික මූල්‍ය අවධානමක් බවයි. මෙම වංචා ක්‍රමක්වේදෙන් අභ්‍යාජ ආදායම් ලේකන අසත්‍ය රැකයාතොරතුරු සහ ව්‍යාජ ලේකන භාවිතා කරමින් හෝම් ලෝන් අනුමත කරගන්නා බව විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා. නැත් බැංකෝ පෙන්වා දෙන්නේ මෙම ගැටලුව එක් බැංකුවට සීමාන්න වන ඉන්ඩස්ට්‍ර වයිඩ් ඉෂූ එකක් බවත් බැංකු රජුව ක්‍රාත්මක ආයතන සහ පොලිසිය එක්ව ජාතික මට්ට මේ උපය මාර්ගයක් කටයුතු කරන යුතු බවයි. යනුව වංචාකරුවන් ලියාපදිචි කරන විශේෂ ස්ට්‍රජජි එකක් සහ බ්‍රෝකවරුන්ගේ ක්‍රියාකාරකම් දැරි ලෙස පරක්ෂවා කිරීමේදී නව ප්‍රමවේදයක් සකස් කර ගැනීමද සාකච්ඡා වෙමින් පවතින බවයි සඳහන් වන්නේ. විශෂ්ඨකයන් පවසන්නේ මෙම තත්ත්වය පාලනය නොකළොත් ඔස්ට්‍රලයාාවේ නිවාසනය පත්වතිර සහ සමස්ත මුල්ලිය ස්ථාවරටද බලපෑම් ඇතිවිය හැකි බවයි. ටැක්ස් රිටර්න්වලදී වැඩිම රිෆන්ඩ් ලබාගත හැකි බවට බොහෝ දෙනා අතර පැතුරු යන විශ්වාසය වැඩි බව ඔස්ට්‍රේලියානු ටැක්ස් ඔෆිස් පවසනවා. ADO පවසන්නේ ඩිඩක්ෂන් යනු ඍජුවම කෑෂ් ලෙස මුදල් ආපසු ලැබීමක් නොව ටැක්සබල් ඉන්කම් අඩු කිරීමක් බවයි. යනු යුදම් කළ මුදලට සමානම රිෆන්ඩ් නොලැබෙන අතර ලැබෙන ප්‍රතිලාභය පුද්ගලයාගේ ටැක්ස් රේට් මත වෙනස් වන බවයි සඳහන් වන්නේ. එමෙන්ම ඊෆෝවික් කාලයේ බොහෝ ඔස්ට්‍රේලියානු නිර්මාණ අධික ක්ලේම්ස් ඉදිරිපත් කිරීමට උත්සාහ කළත් ATO වැනි ක්ලේම්ස් දැඩිව පරීක්ෂා කරන බවද දැනුම් දී තිබෙනවා. සෝෂල් මීඩියා හරහා පැතිරෙන ටැක්ස් උපදෙස් අන්ධව විශ්වාස නොකරන බව මුලාශ්‍ර මත පදනම්ව ටැක්ස් රිටර්න් ඉදිරිපත් කරන ලෙසටයි ATO ජනතාවට වැඩිදුරටත් උපදෙස් ලබා දී තිබෙන්නේ. ඔස්ට්‍රේලියාවේ කෝල්ස්, වුල්වර්ත්ස්, මැක්ඩොනල්ඩ්ස් ඇතුළු සියලු සිල්ලර වෙළඳසැල් සහ ක්ෂණික ආහාර ජාලවල අර්ධකාලීන සේවය කරන වයස අවුරුදු 18ට අඩු තරුණ සේවකයන්ට සුපරැනුවේෂන් ගෙවීම අනිවාර්ය කළ යුතු බවට නව ඉල්ලීමක් ඉදිරිපත් වී තිබෙනවා. දැනට ක්‍රියාත්මක නීති අනුව වයස අවුරුදු 18ට අඩු සේවකයෙකුට සතියකට පැය 30කට අඩුවෙන් සේවය කරන්නේ නම් ඔහු ඇය වෙනුවෙන් සුපරැනුවේෂන් දායක මුදල් ගෙවීම බොහෝ විට සේවා යෝජකයාට අනිවාර්ය වන්නේ නැහැ. මෙම නීතිය වෙනස් කළ යුතු බව පවසමින් සුපර් මෙම්බර්ස් කවුන්සිල් ඇතුළු පාර්ශ්ව රජුවෙන් ඉල්ලා සිටින්නේ වයස නොසලකා සිටුම සේවකයන්ට එකම සුපරැනුවේෂන් අයිතිය හිමි විය යුතු බවයි. ඔවුන් පෙන්වා දෙන්නේ කෝල්ස්, වුල්වර්ත්ස්, මැක්ඩොනල්ඩ්ස් සහ අනෙකුත් සිල්ලර සහ ආහාර සේවා ආයතනවල සේවය කරන තරුණයන් විශාල පිරිසකට මෙම හේතුවෙන් විශ්‍රාමිතරුම් රැසක් කරගැනීමේ අවස්ථාව අහිමි වන බවයි. මෙම නීතිය සංශෝධනය කළහොත් ඔස්ට්‍රේලියාව පුරා තරුණ සේවකයන් ලක්ෂ 5කට වැඩි පිරිසකට ප්‍රතිලාභ සැලසෙනු ඇතැයි එම සංවිධාන ඇස්පෙන්තු කර තිබෙනවා. මේ අතර භාණ්ඩාගාර අමාත්‍ය ජිම් චාමස් පවසන්නේ මෙම යෝජනාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට රජය සූදානම් බවයි. කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් මෙතෙක් ගෙන නොමැති බවද සඳහන් වනවා. විශේෂඥයන් පෙන්වා දෙන්නේ රැකියා ජීවිතයේ මුල් අවධියේ සිටම සුපරැනුවේෂන් ගෙවීම ආරම්භ වූහොත් එය දිගුකාලීනව එම තරුණයන්ගේ විශ්‍රාම ඉතුරුම් සැලකීතු ලෙස ඉහළ යා හැකි බවයි. ඒ පොතත් සමගින් අදට නියමිත ඔස්ට්‍රේලියානු දේශීය ප්‍රවෘත්ති නිබා වනවා. හමුවෙමු ලබන අඟහරුවාදාත් හරියටම රාත්‍රී 8:30ට.
2: ලක්මිහිර ඔස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ හද ගැස්ම හඳුනාගත් ලක් සලකුණ ලක් මිහිර මීරියාවක සිරියාව FM 88.6
1: සතියේ සෑම අඟහරුවාදාම සවස 8 සිට රාත්‍රී 10 දක්වා
2: මීරියාවක සිරියාව ලක් මිහිර FM 88.6

0: ඕස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ හද ගැස්ම හඳුනාගත් ලක් සලකුණ ලක් මිහිල මීරියාවක සිරියාව FM 88.6
1: සතියේ සෑම අංගම

0: විමුක්ති ව්‍යාපාරයක් තුළට සෞන්දර්ය අරගෙනාපු හිතවතෙක් අද අපි ලක්මිහිර පවනසාර සංග්‍රහයට එකතු කරගන්නට අයන්නේ විශේෂිත වූ කාරණයක් වෙනුවෙන්. අද අප සමග එකතු වෙනවා ජනතා විමුක්ති වෙරමුණේ හිටපු ප්‍රධාන ලේකම් ලෑනල් බෝපගේ සහෝදරයා. අයිබෝන් ලෑන් සහෝදරයා. ඉතින් අද අපි කතා කරන්නට යන්නේ ඔබ ගැන නෙමෙයි, අතරම ඔබේ ඔබ කරපු යම් ඔබ ඔබ නිර්මාණය කරපු යම් කිසි දෙයක් පිළිබඳව. මම මුලින්ම කිව්වා විප්ලවීය ව්‍යාපාරයකට ඔබ සෞන්දර්ය අරගෙන ආවා කියලා. අපි කතා කරන්නට යන්නේ විමුක්ති ගී ගැන. විමුක්ති ගී ප්‍රසංගය එක අතකින් එක යුගයක ආශාදනීය කටයුත්තක් වුණා. මොකද ලංකා ඉතිහාසය තුළ විමුක්ති ව්‍යාපාරයක් තුළ මේ වගේ සෞන්දර්යාත්මක කටයුත්තක් සිදු වුණේ නැති තරම්. මේ කටයුත්ත විමුක්ති ගී කියන සංකල්පය අරගෙන එන්නට ඔබ කළ කැපවීම නැත්තම් ඔබේ දායකත්වය ගැන යමක් කියන්නට පුළුවන්ද?
1: ඔව්, ඇත්තරම මා හිතන්නේ විමුක්ති ඒක මේ ඇත්තරම සාමූහිකව කරපු වැඩ කටයුත්තක්. ඒ කියන්නේ අපි හැමෝම ඒකට උරු දුන්නා. බොහෝ වෙලාවට මේකේ ආරම්භය හැටියට අපිට දකින්න පුළුවන් වෙන්නේ 71 අරගලයේදී බන්ධනාගාරගත කරපු අය ඊළඟට මේ පසුබැසලා මේ වනවැදිලා ඒ කියන්නේ දිගටම සටන් කරපු අය අයගේ නොයෙක් මතුවෙච්ච තත්ත්වයන් උඩ ඒවා මැඩපවත්වා ගන්න මානසික වශයෙන් යම් කිසි ආකාරයක ප්‍රබෝධයක් ලබා ගන්න ඒ වගේ වැඩ කටයුතු වලට ගීත උපයෝගී කර ගැනීම ගී ගැයීම තුළින් ඒ තුළින් තමයි මම හිතන්නේ මේක මුලින්ම ආරම්භ වෙන්නේ. ඊට ඉස්සරලා මේ කියන්නේ මේ විමුක්ති ගී පිළිබඳව ආభాෂයක් නොතිබුණයි කියන එක නෙවෙයි මම මේ අදහස් කරන්නේ. නමුත් මේ ගීත කලාව කලාවක් හැටියට ඉදිරියට එනට පටන් ගන්නෙ ඒ 71 පස්සේ. දැන් අපි බන්ධනාගාරගත වෙලා ඉන්නකොට මේ ආකාරයට මේ ගීත අපි මේ කියලා තියෙනවා. ඉතින් ඒ මේ හිරගවල තුලේ ආකාරයේ තාත්න පින්න වලට ලක්මින් ඉන්න අවස්ථාවල ඊළඟට ඒවයින් යම් කිසි ආකාරයක හිතේ ඇති වෙච්ච නොයෙක් ආකාරයේ කලබලකාරී තත්ත්වයන් මඩ පවත්ව ගන්න. අනිත් පැත්තෙන් මම හිතන්නේ විමුක්ති ගීවලදී බලාපොරොත්තු වෙච්ච දේ තමයි යම් කිසි ආකාරයක ඒ කියන්නේ සමාජ පීඩනය පිළිබඳව අදහසක්. ඒ පීඩනය නිවත්වීම කොහොමද වෙන්න ඕන කියන ඒක පිළිබඳව අදහසක් ජනතාව තුළ මේ ඇති කරවන එක. ඉතින් දැන් අපි මේ පිළිබඳව දක්වපු අදහස තමයි එතෙක්කල් පැවතිච්ච ගීත කලාව ගත්තම ඒක යොමු වෙලා තිබුණේ යම් යම් වෙනත් පරමාර්ථ උදෙසා. එකක් ඒ කියන්නේ සමහරලාට ඒ කියන්නේ ගීත ප්‍රබන්ධකයින් ඊළඟට ගීත රචකයින් මේ ගායක සංගීතඥයන් ඒ අයගේ බොහෝ වෙලාවට පුච්චලපති රූපය ඉහළ නැංවීම සඳහා තමයි ඒ ගීත යෙදුනේ. ඉතින් ඒක වැරද්දක් හැටියට අපි දකිනව නෙවෙයි. නමුත් ඒ කාලේ ඒ විදිහට තමයි ඒ ප්‍රවණතාවය තිබුණේ. ඒ මිදිලා ඒ වෙනුවට සමාජයේ යහපත් සඳහා ඊළඟට පොදුවේ මිනිසුත් එක්ක බද්ධ වෙලා යම් කිසි ආකාරයක මේ ගීත කලාවක් ඇති මේ උපයෝග කරගන්න ඕනේ කියන තැන තමයි අපි ඉන්නේ. ඕක ඇත්තටම පටන් ගන්න මම හිතන්නේ 71ට ඉස්සර වෙලා, විශේෂයෙන්ම 1970 රෝහණ සහෝදරයා අත්තරංගුට අරගෙන ඉන්නකොට දුල්ලට අපි කොච්චි යනවා. කොච්චි යන ගමන් අපි මේ ගමන් මහන්සියම කරගන්න අපි ගීත කියනවා. ඒ ගීතවලදී බොහෝ වෙලාවට කිව්වේ මේ ඒ කාලේ තිබිච්ච දේශාභිමානී ගීත නැත්නම් විරෝධාකල්ප ගීත හැටියට ඒ කාලේ පැවතිච්ච ගීත. ඒවා කියද්දි අපිට තේරුණා ඒ ගීත වලින් කියන අදහස අපේ අදහසත් එක්ක 100%ක්ම සමබාත වෙන්නේ නැහැ කියන එක. ඒ උඩ අපිට යම් ගති අදහසක් තිබුණා මේක යම් ඊට වැඩිය වෙනස් ආකාරයේ ගීත කලාවක් කරා අපි යන්න ඕනේ කියන එක. ඉතින් ඒක අපි පටන් ගන්නෙ 71 මේ අත්තරංගු ඉඳලා ඊට පස්සේ 1977 මේ නොවැම්බර් වල අපි නිදහස් කරලා පස්සේ ජනතා විමුක්ති පෙරමුණ හැටියට අපි තීරණයක් ගන්නවා විමුක්ති ගී ප්‍රසංගයක් හැටියට අපි විධිමත් ලෙස ඉදිරිපත් කරන්න කියලා. ඒ උඩ තමයි ඒක ඇත්තට මේක තීරණය වෙන මම හිතන්නේ 1977 දෙසැම්බර් වගේ කාලේ ඊට පස්සේ 1978 ජූලි 26 වෙනිදා පළවෙනි වතාවට විමුක්ති ගී ප්‍රසංගයක් හැටියට ඉදිරිපත් කරනවා කොළඹ නවනගර ශාලාවේදී ඊට ඉස්සර වෙලා විමුක්ති ගී හැටියට එක එක ගීත ඉදිරිපත් කළා තිබුණා විශේෂයෙන් මේ විමල් රාමනායක කියන සහෝදරයා විල්ෆ්‍රඩ් ඇන්තනි කියන සහෝදරයා නන්දන මාරසිංහ සහෝදරයා සහ සෝමන් සමරසිංහ සහෝදරයා මේ කට්ටිය යම් යම් තැන්වල මේ ගීත ගායනා කරන්න ඉදිරිපත් කළා තිබුණා නම් රැස්වීම් වල එහෙම ගීත ගායනා කළා තිබුණා නමුත් ඒක විධිමත් ප්‍රසංගයක් ඇටියට නෙවෙයි මේ විධිමත් ප්‍රසංගයක් ඇටියට විමුක්ති ගී ඉදිරිපත් වීම පටන් ගත්තේ 78 ජූලි මාසේ 26 වෙනිදා ඉඳලා ඉතින් ඒක පක්ෂය හැටියට සංවිධානය කිරීම බාරව තිබුණේ මට. ඒ වගේ කීම මම ඉෂ්ට කරා. නමුත් මට තනියම කරන්න පුළුවන් දෙයක් නෙවෙයි ඒක. ඇත්තටම මම හිතන්නේ 25කට වඩා වැඩි කණ්ඩායමක් වින්පි කණ්ඩායමේ හිටියා. ඒ සියලු දෙනාගේම උත්සාහයන්ගේ ප්‍රතිඵලයක් ලෙස තමයි විමුක්ති ගී ඉදිරියට එන්නේ.
2: දැන් ලයනල් අපිට මේ දවස්වල අහන්න ලැබෙන විමුක්ති ගී ප්‍රමාණයක් තියෙනවා ඒයින් ගීතයක් ඛණ්ඩයක් තමයි අපි මුලින් වාදනය කරේ දැන් ඔබ කියපු විදිහට 71 ඉඳලා 78 දක්වා ඔය අදහස ඔබලා අතර තිබුණා එතකොට දැන් හිරගෙවල් වල ඉන්නකොට අපි දන්නවා මේ කුරුටු ගී විදිහට ගීත ලියවෙනෝ එහෙම ලියවෙච්ච විමුක්ති ගීත් ඔය අතර තියෙනවද එහෙම නැත්නම් 78 දී ප්‍රසංගයේ උදෙසා වෙනමම ගීත ටිකක් ඉදිරිපත් කළාද
1: නෑ නෑ ඇත්තටම මේක මේ විමුක්ති ගී වල ඒක තියෙන්නේ මේ මිශ්‍රණයක්. ඒ කියන්නේ දැන් උදාහරණයක් ලෙස විමුක්තියේ රතු උදාර වැනි මේ ගීත මේ වනාන්තර වල හිටපු සහෝදරලු ලියපු ගීත. මම හිතන්නේ විමුක්ති රතු උදාර ගීත ලිව්වේ උදේනි බන්දුල සහෝදරයා මේ ඇගල්ලේ එයා පසුබැසිලා පසුබැමක් හරිත පසුබැලා ඉඳෙද්දි ලියාපු ගීතයක් ඒක ඇත්තට මමත් ඒ දැනගත්තේ මේ උදේනි බන්දුල සහෝදරය ලියලා කියන එක දැනගත්තේ බොහොම පසු කාලෙක නමුත් ඒ වගේ බොහෝ ගීත තියෙනවා ඒ කාලේ ලියපුවා මේ ඇත්තටම විමුක්ති ගී කියන පොතේ ඉදිරිපත් කරපු කාල සීමාව පිළිබඳව අදහසක් ඉදිරිපත් කළා කියනවා. නමුත් 78න් පස්සෙත් ලියපු ගීත ඒකට මේ ප්‍රසංගය ඇතුල් කරලා තියෙනවා. නොඑක් නොඑක් අවස්ථාවල නොඑක් මේ වාතාවරණයන් තුළ නොඑක් ප්‍රශ්න මුල් කරගෙන ගීත ලියලා තියෙනවා. උදාහරණයක් ඇටියට මම ගත්තොත් සඳුයාය මත වැතිරි කියන ගීතය අලුත් ගීතයක්. ඒක ඇවිල්ලා මේ වතුකරයේ කම්කරුවන් ගැන වතුකරයේ තේ වතුවල සේවය කරන කම්කරුවන් පිළිබඳව ඉදිරිපත් කරන අදහසක්. ඊළඟට මේ දීවරීන් ගැන ඒ වගේ නොයෙක් නොයෙක් සමාජ කණ්ඩායම් වල පීඩනය පිළිබිඹු කරන්න ඒවා පිළිබඳව සමාජය දැනුවත් කිරීම සඳහා අලුත් ගීත නිර්මාණය කළා. නමුත් බොහෝ ගීත මම උදාහරණයක් ඇටියට තවත් කියන්න කැමති 71 ඉස්සර වෙලා ජනතා විමුක්ති පෙරමුණේ කියන ගීතය ඒක රචනා කළේ සුභසීල පොඩිකාර සහෝදරයා. ඇත්තපත්‍රයේ වැඩ කරේ. නමුත් ඒ සහෝදරය ජනතා විමුක්ති සම්බන්ධල 71 මේ මතුගමදී ධාතනයත් ලක්ුණ. නමුත් සුභසීල පොඩිකාර සහෝදරයා තමයි විප්ලවේ රණගී කියන ගීතය ලිව්වේ. ඒක 71 ඉස්සෙල්ලා ලියපු ගීතයක්. ඒක තවමත් ඒ කියන්නේ විමුක්ති හැටියට ඊට පස්සේ ප්‍රසංගයේ දිගටම ගායනා කළා. ඒක පස්සේ ඒ කියන්නේ ඒ කාලේ ජනතා විමුක්ති පෙරමුණේ ගීතය හැටියට ඉදිරිපත් වෙච්ච ගීතය.
0: මේ ගීත සංගීතවත් කළ සංගීතඥයන් පිළිබඳ යම්කිසි මතකයක් ඔබට තිබෙනවද?
1: ඔව් ඇත්තටම මේක මෙහෙමයි අපි සේරම බොහොම ආධුනිකයෝ අපි ගීත කිව්වට අපේ මේ බුද්ධිමය වශයෙන් අපි සංගීතඥයෝ හෝ ගායකයෝ හෝ එහෙමයි නෙවෙයි. නමුත් මේකට රායක වෙච්ච නොයෙක් ආකාරයේ වෘත්තීය ශිල්පීන් බොහෝ ගණනක් හිටියා. උදාහරණයක් ඇටියට මම ඉස්සරලාම මේ සම්බන්ධ වෙන්නේ ඇත්තටම මේ නන්දන මාරසිංහ සහෝදරයට තමයි මේ සම්බන්ධකම් ගොඩක් තිබුණේ. සේන වීරසේකර සහෝදරයා මේ සේන වීරසේකර ඇවිල්ලා පසු කාලෙක ගුවන්විදුලි සංස්ථාවේ සංගීත අධ්‍යක්ෂකවරේ කැතියට වැඩ කටයුතු කරපු කෙනෙක්. ඒ සේන වීරසේකර සහෝදරයා තමයි බොහෝ ගීතවලට මේ සම්දන්නේ සංගීතය මේ කරේ. එයා ඇත්තටම මේ ප්‍රසංගවලදී ඇවිල්ලා සයිලෆෝන් එක මේ වාදනය කළා. ඊළඟට මේ ඒ කාලේ තවත් අපිට බොහෝ උදව් කරපු හැටියට තනු යෙදීමේදී විශේෂයෙන් රෝහණ වීරසිංහ සහෝදරයා ඊළඟට මේ පොදුවේ සහායක් හැටියට අපිට මඟ පෙන්වීමක් කරපු කුමාරදාස් සප්තන්ත්‍රි සහෝදරයා ඊළඟට ලක්ෂ්මන් විජේසේකර සහෝදරයා විශේෂයෙන් අපි සම්මන්ත්‍රණය කරනවා මාලනී බුලත්සිංහ සහෝදරි මේ අපිත් එක්ක ඇත්තටම මේ විමුක්තිගී මුලින්ම පටිගත පටගත කරනකොට ඒ පළවෙනි කණ්ඩායමේ ලක්ෂ්මන් හිටියා එන්නම කිව්වේ අපි මාලනී බුලත්සිංහ හිටියා මේ අය මේ ඇත්තටම බොහොම කැපවීමෙන් මේ වැඩ කටයුත්තට සහභාගී වුණා දිගටම අපිට උදව් කළා ඊළඟට විමුක්තිගී පටගත කිරීමේදී බොහෝ ශිල්පීන් මේ සහභාගී වුණා මට මතකයි මම හිතන්නේ මේ පොතේ සඳහන් කරලා තියෙන එක කාරණයක් අපි වේලුපිල්ලේ අයියේ මට සමාවයන් කියන ගීතය ඒක ත්‍රිකුණාමලයේ විමලරත්න කියන සහෝදරයා ලියලා ඒක මේ අපිට සංගීතයේ සැපීම සඳහා මේ පටිගත කිරීමේදී වයලින් වාදනය කරන කෙනෙක් නැතුව මම ගියා මේ අපේ කවුද මේ රොක්සාමි සහෝදරයා රොක්සාමි මුණ ගැහෙන්නේ ගිහිල්ලා ඒ අදහස මචන් වත්තල හෝ හෙන්දල හෝ වේදියාරි ඒ ගෙදර තිබුණේ මම ගිහිල්ලා කතා කළා ගෙදරට කතා කරලා එයාට අදහසක් තිබුණේ නැහැ විමුක්ති ගීයන මම මේක කිව්වා මම මේ මේ ගීතයට කියලා මම ගීතේ පොඩ්ඩක් ගහලා පෙන්නුවාම මේ රොක්සාමි මේ ඇස්වලින් කඳුළුවා වෝ ඉතින් මේ ඒ වගේ වෘත්තීමය සංගීතඥයෝ බොහොම සම්බන්ධ වෙනවා දැන් පටගත කිරීමේදී ඇත්තට මේ ඩීඩි ගුණසේන ඊළඟට මේ තබ්ලා වාදකයෝ ලංකාවේ නම් තලතිනෝ මට කතා කිරීමේදී සමල්ලාට එන්නේ නැහැ දැන් වයසයිනේ මාසිකන සිනහත්
0: කියනවා ගුණදාස කපුගේ නම මතක් කරන්නටත් බෑ නේද
1: ඔව් එන්න හරි ඔව් ගුණදාස කපුගේ මෙහෙමයි ගුණදාස
0: නන්දා මාලිනී
1: නන්දා මාලිනී සතිපූජා දර්ශයේ ඇතුළු ගීත කීපයකට තම සැපයුවා එතකොට කපුගේගේ තමයි මේ මේ අපේ මේ උතුරු කොනේ ගීතය ඒකට තම සැප මේ මේ සංගීතය මේ නිර්මාණය කළේ ඔහු ඇත්තටම මේ අපි එළියට ඉස්සර වෙලා මේ කියන්නේ විමුක්ති ගී ප්‍රසංගයක් හැටියට පටන් ගන්නත් ඉස්සරලා විමුක්ති ගී අර අපි මේ 78 ආරම්භ කරන්න ඉස්සරලා ඔය රැස්වීමලත් ගායනය කරන්න ඉස්සර වෙලා විරෝධාකල්ප ගී හැටියට කොළඹ විශ්වවිද්‍යාලයේ ගුණදාස කපුගේ එතකොට තව මේ චන්ද්‍රවාකිෂ්ට ඔයගේ කීප දෙනෙක් එකතු වෙලා ගීත ගායනා කළා නමුත් ඒක විමුක්ති ගී ප්‍රසංගය නෙවෙයි විමුක්ති ගී නෙවෙයි ඒ ඒ ඒ ඒ එක අතකට තියෙන යම් කිසි ආකාරයක මේ නිවැරදි නොවන අදහස් ඒව පිළිබඳව එක්තරා ආකාරයකින් නිවැරදි කිරීමක් මේ මේ මේ මේ කෘතිය තුලින් බලාපොරොත්තු වෙනවා මොකද ඒ කියන්නේ ප්‍රධාන වශයෙන්ම මේක කරන්න හේතුව විමුක්ති ගී වලට සහභාගී වෙලා ඒ පොදුවේ සාමූහිකත්වය තුලින් ඒ කරපු දායකත්වය පිළිබඳව යම් කිසි ඇගයීමක් සමාජයේ දකින්නට තිබුණේ නැහැ. ඉතින් මේ අය මෙන්න මේ මේ අය මේ දායකත්වයට කරගැහුවා කියන එක මේක ඒක පෙන්වීමයි ඒක ඒකට ඒක පිළිබඳවත් ඉතිහාසය පිළිබඳව ඉදිරිපත් කිරීමක් තමයි මේකෙන් කරන්නේ.
2: ලනල මතු කරා දැන් ඉතිහාසයේ ගොඩක් පරණ කතාවක් මේ 71 78 අපි අසන්න සමහරලාට කිසිම දෙයක් දන්නේ නැතුව ඇති ඒ කාලවල සිද්ධු වුණේ මොනවද කියලා. දැන් මේ විමුක්ති ගී ප්‍රසංග කියනකොට අපි දන්නවනේ වෙනත් ගායකයන්ගේ ප්‍රසංග එක එක තැන්වල එක එක නගරවල ප්‍රසංග විදියට පවත්වගෙන ගියා. විමුක්ති ගීත් ඒ විදියටම පැවැත්වුවද ඒ කාලේදී?
1: විමුක්ති ගී ප්‍රසංගය මේ පවත්වපු පදනම වෙනස්. නමුත් විමුක්ති ගී ඇත්තරම ලංකාවේ මේක උදාහරණ කළා දෙසරයක්. 1981 එක සැරයක් තහනම් කළා. ඊට පස්සේ 1983 අප්‍රේල් මාසේ තහනම් කළා. ඒ තහනම් කරලා මේ කරනකොට අපි ප්‍රසිද්ධ ප්‍රසංග 200ක් ඉක්මවල පවත්වලා තිබුණා. ලංකාවේ මම හිතන්නේ මන්නාරම ඇර හැම ප්‍රසිද්ධ නගරයකම වගේ අපි මේ ප්‍රසංගය පැවැත්වුවා. ඒ ප්‍රසංගය පවත්වන්න මූලික වුණේ එක පැත්තකින් අපි කණ්ඩායමක් හැටියට වැඩ කරපු එක වගේම ඒ ජනතා විමුක්ති පෙරමුණ පදනම හැටියට තිබිච්ච හුඟක් තැන්වල ඒ අයගේ ඒ අය සංවිධානය වෙලා ඒ අය මේ මේ ප්‍රතික සමාජයට විකුණලා මේ පෝස්ට් ගහලා ඒ වැඩකට ප්‍රචාරයකට සිදු කරලා ඒ තුලින් තමයි අපි මුලින් පටන් ගත්තේ මේකට පදනම් ගන්න. ඇත්තටම විමුක්ති ගී බොහොම වේගයෙන් ජනප්‍රිය වුණා ඒ කාලේ. මට මතකයි අපි පටන් ගන්නකොට මේ ඉස්සරලාම අපි නවනක ශාලාවේ කරලා ඊට පස්සේ වැල්ලවතු රාමකෘෂ්ණ ඊළඟට සුගතදාස ස්ටේඩියම් එකට සුගතදාස ස්ටේඩියම් එකේ ඒ මේ මේ ප්‍රසංගය පවත්වනකොට ඇත්තටම සුගතදාස ස්ටේඩියම් එකට දාලා මේ මේ පිරිලා ඉතිරිලා යන තරම් සෙනග ඒ කියන්නේ දෙමදි ඒ වගේ තත්යකට මේ ප්‍රසංගය ජනප්‍රිය වෙමින් තිබුණා අපි ඇත්තටම මේ බොහොම ජනප්‍රිය ප්‍රසංගයක් ඇරෙට ඉදිරියටම හිතියේ තහනම් කරනකොට ඒකට විරුද්ධ ඔව්
2: එතකොට දැන් අපේ ගුවන්විදුලිය රූපවාහිනිය කොයි විදියටද මේකට ප්‍රතිචාර දක්වේ මොන හරි ප්‍රචාරයක් ලබා දුන්නද
1: නෑ රජයෙන් කිසිම මේ කියන්නේ ඒ ආයතන වලින් කිසිම මේ සහයෝගයක් ලැබුණෙත් නෑ කිසිම ගීත ප්‍රචාරයක් ලැබෙත් නෑ
0: මං හිතන්නේ එක මොහොතක රජයට මේක ලොකු අභියෝගයක් බවට පත් වෙනවානේ බෝබගේ සහෝදර මට මතකයි රජයට සිදුවෙනවා යවුන් ගී කියලා ඔවුන්ගේ ගීත ප්‍රසංගයක් පටන් ගන්නට ඒකට මං හිතන්නේ පදනම වැටුනේ මේ විමුක්ති ගී ප්‍රසංගය කියලායි මට හිතෙන්නේ
1: ඔව් ඔව් ඇත්ත ඒක ඒ කියන්නේ අපි මේ මේ මේ මේ විමුක්තිගි ප්‍රසංගය කරගෙන යනකොට ඒක ජනප්‍රියතාවය පිළිබඳව බොහොම රජයේ කලබලයට පත් වුණා. ඒක ඒක ඒකට විරුද්ධව මේ මේ මේ උපමාර්ග දෙකක් ආණ්ඩුව අනුගමනය කළා. එකක් තමයි ජාතික තරුණ සේවා සභාව ලවා ඒක සංවිධානය කරා වෙනම ගීත ප්‍රසංගයක්. ඒ තුලින් තමයි රූකාන්තලා ඒ කාලේ ගීත ගායපු අය නමුත් රූකාන්තලා වගේ අය තමයි එතන ප්‍රධාන මූලිකත්වය ගත්තේ. චන්ද්‍රලේඛා පෙරේර වගේ අය ඉස්සරහට ආවේ ඒ ප්‍රසංගය තුලින්. ඒ ගීත ප්‍රසංගය අපිට තරඟකාරීකත්වයක් ඇති කරලා අපේ අදහස පරාජය කරන්න පුළුවන් කියන අදහසින් තමයි රජය පටන් ගත්තේ. නමුත් ඒකෙන් එහෙම වුණේ නැහැ. ඇත්තටම අපි තව මේ අපි ජනප්‍රිය වුණා මේ අපි දිගටම ඉස්සරහට වැඩ කරපු කරගෙන යද්දි. ඒක මැඩපවත්වන්න ඊට පස්සේ ආණ්ඩුව දේශපාලන ක්‍රියාමාර්ගයකට තමයි තහනම් කිරීම කරන්නේ. මේ ආණ්ඩුවේ ක්‍රියාමාර්ගය ඇත්තටම තනි තහනම් කරන්න ඉස්සරලා ඇත්තටම මා හිතන්නේ බොහෝ ස්ථානවල ගීත ප්‍රසංග පවත්වනකොට ඒවට නොඑක ආකාරයේ බාධා පැමිණෙවුවා. ඒ කියන්නේ පොලිසිය වලින් අපි අවසර ගන්න ඕනනේ ප්‍රසංගයක් කරනකොට පොලිසිය වලින් අවසර දෙන්නේ අවසර දෙන්නේ නැතුව මොකද පුජ්‍යලිකි දම්බල එහෙම ප්‍රසංග කරනකොට ගම්බල ඒකට ඉඩ දෙන්න ඒව බලක්වන විදියට කටයුතු කළා. සමහර තැන්වල
0: මට මතකයි සමහර ප්‍රසංගවලදී පහර දීම් පවාසිය දුණා.
1: ඔව් ඔව් ඔව් දැන් සමහර ප්‍රදේශවල ඇත්තටම මේ තර්ජන ඇවිල්ලා මේ පොලිසිය ඒවා මේ මේ සාමය පවත්වා ගැනීම සඳහා මේ ප්‍රසංගය පවත්වන්න දෙන්න බෑ කියන තත්ත්වයට මට මතකයි එක්කෝ අම්බලන්තට හෝ කොයාරි ප්‍රසංගයට ගිහිල්ලා අපි මේ ප්‍රසංගයේ වේදිකාව හරීමේ අපි හරිගස්සගෙන ඉන්නකොට මේ පොලිසියේ ඇවිල්ලා මේක මේ නතර කරන්න හැදුවා. මම මේ පාර ගිහලා පොලිසිය ස්ථාන ඉදිරියට කතා කරලා තමයි අන්තිමට මේක වෙනස් කරගත්තේ. නමුත් පහර දීම සිද්ධ වුණා විශේෂයෙන්ම යාපනයේදී. මොකද යාපනයේ අපි ප්‍රසංගය පැවැත්වුවා වීරසිංහ ශාලාවේ. ශාලාවට වේදිකාවට පුටුවක් ආවා. ඒ අපි තතුවලුනේ නැහැ අපි බේරුණා. නමුත් අපි ප්‍රසංගය දිගටම කළා. ඒ වගේ ප්‍රහාර එල්ල වෙච්ච අවස්ථාවක් තියෙනවා.
0: ඔව් ඇත්තටම විමුක්ති ගී කියන්නේ අපේ ගැටවර වියේ අපි ආස්වාදයට පත් කළ ප්‍රසංගයක්. අපි විමුක්ති ගී ප්‍රසංගයේ පසුපස ගිය යුගයක් තිබුණා. විමුක්ති ගී හඹා ගිය යුගයක් තිබුණා. ඉතින් ඒ යුගය පිළිබඳව අපිට කතා කරන්නට පුළුවන් ඕනේ තරම් අපිට ලියන්නටත් පුළුවන් ඕනේ තරම්. එතරම් අද්දකීම් අපිට විමුක්ති ගී ප්‍රසංගයේ සම්බන්ධයෙන් තියෙනවා. නමුත් මේ ඔක්කොම අතරේ ලයනල් බෝපගේ සහෝදරයා විමුක්ති ගී ප්‍රසංගයේ තිබිච්ච කරුණු කාරණා එකතු කළා. විමුක්ති ගී නමින් පොතක් නිකුත් කරනවා. ඔහු ලියූ විමුක්ති ගී කියන පොත ඕස්ට්‍රේලියාවේ ජනගත කරන්නටයි දැන් අපේ සූදානම. මේ ගැන අපි පොඩ්ඩක් කතා කරමුද? කොහෙද මේ ප්‍රසංගය තියෙන්නේ? කවදද තියෙන්නේ?
1: ඔව් විමුක්ති ගී මේ මේක පොත එලි දැක්වීම තියෙන්නේ මවුන්ට් ස්ට්‍රීට් නේබර්හුඩ් හවුස් කියන ග්ලෙන්වේ වෙලිවල නම්බර් 6 මවුන්ට් ස්ට්‍රීට් කියන තැන. මේ ජූලි 4 වෙනිදා තව දවස් කීපකින් පස්සරු 4ට තමයි මේ උත්සවය පටන් ගන්නෙ. එතෙන්දී අපි මේ ප්‍රසංගයක් පවත්වන්නේ නැහැ.
0: නමුත් ගී
1: වාදනය කරනවා. ඔව් ඔව් පොතේලි දැක්වීමක් සහ ඒක අපි මේ විවරණයක් විමුක්ති ගැන මේ ඉදිරිපත් කරන කට්ටිය අපි අදහස් ඉදිරිපත් කරන කීප දෙනෙක් ඉදිරිපත් වෙනවා. එකක් මේකේ පූර්ක ඇහැරිට ඒ කියන්නේ ඉදිරිපත් කිරීම සහ මෙහෙවීම කරන්නේ බුද්ධාස විතානාච්චි සහෝදරයා. ඒක විමුක්ති ගී ප්‍රසංගයේ දිගටම පූර්ක ඇහැරිට හිටපු කෙනා. ඊළඟට මේ ඊට වඩා වෙනස් දේශපාලනසකින්ම නෙවෙයි නමුත් ශාස්ත්‍රීය පැත්තකින් විවරණයක් ඉදිරිපත් කරනවා සංගීතවේදී ආචාර්ය තරුපති මුණසිංහ. ඊළඟට මේ පිළිබඳ අදහස ඉදිරිපත් කිරීමක් ඇටියෙත කනිෂ්ක ජයලත් සහ මාලන් බණ්ඩාර කපුවත් කියන දෙදෙනා කරුණ ඉදිරිපත් කරනවා. ඊට පස්සේ මේ පිළිබඳ සාකච්ඡාවක් පවත්වනවා. ඒ සාකච්ඡාවට මමත් චිත්‍ර සහෝදරිත් අපි දෙන්නම සහභාගී වෙනවා. ඉතින් මේකෙන් අදහස් කරන්නේ මේ විමුක්ති ගී පිළිබඳව ඉතිහාසය පිළිබඳව පොඩ්ඩක් සාකච්ඡා කරලා අපි මතක් කරන්න ඕන මේක මේ දැනට තියෙන දේශපාලන තත්ත්වය හෝ දැනට තියෙන ආණ්ඩුව ගැන හෝ එහෙම කතා කිරීමක් නෙවෙයි. දැනට ඒක පිළිබඳ කතා කරන්නේ නෙවෙයි අපි මේ රැස්වීම තියන්නේ මේ මිනිත්තුයේ තියන්නේ විමුක්ති ගී පොත පිළිබඳව විමුක්ති ගී ඉතිහාසය පිළිබඳව ඒ කාලේ පැවතිච්ච තත්ත්වයන් පිළිබඳව කතා කරන්නයි අපි අදහස.
0: ඔව් ඉතින් ජූලි 4 වෙනිදා ඒ කියන්නේ බොහොම තව දවස් කීපයක් තියෙන්නේ තව දවස් 4කින් ජූලි 4 වෙනිදා නම්බර 6 Mount Street Glen Waverly Mount Street Neighborhood House ඉදී තමයි මේ උත්සවය පැවැත්වෙන්නේ පස්වරු 4ට. ඉතින් අපි ඔබට ආරාධනා කර සිටිනවා අපේ අසන්නන්ට මේ උත්සවයට සහභාගී වෙන්න ජූලි 4 වෙනිදා. විමුක්ති ගී කියන්නේ අපේ ලංකාවේ තිබිච්ච ඉතිහාසගත වෙච්ච ප්‍රසංගයක්. ඒ ප්‍රසංගයේ ඉතිහාසය පොතක් බවට පත් වෙලා ඔබ අතට පත් වෙන මේ මොහොතේ ඔබත් එතන හිටියොත් ඒක විශේෂ අත්දැකීමක් වේවි. ඉතින් මේ උත්සවයට සහභාගී වෙන ලෙස තමයි අපි නැවතත් ඔබෙන් ඉල්ලා සිටින්නේ. ඉතින් අද මේ සාකච්ඡාවට සහභාගී වීම පිළිබඳව ලයනල් බෝපගේ සහෝදරයාට අපි ස්තුතිවන්ත වෙනවා. අපි හමුවෙමු ජූලි 4 වෙනිදා Mount Street Neighborhood House එකේදී හවස 4ට. බොහොම ස්තුතියි.
1: මම අවස්ථාව ලබා දුන්නට බොහොම ස්තුතියි. ජයරත් සහෝදරයා, රන්දිත් සහෝදරයා.

0: ඉතින සනනි අද අමුත්තෙක් ලක්මිර සවග එකතුෙනවා මේ තමයි සුරාජ් සුරාජ් කෙන නම මංහිතනවා එක්ක පැයි කීපකින් බොහොම සුළු කාලසිීමවත් තුළ මුළු ලෝකෙ පුරාම ඕස්ට්‍රලයා පුලා පුරාම ප්‍රචලිත වෙච්ච නමක් ඉතිං අයිබන් කළ පිළිග නසුරේෂ්
1: අයිබවන්
0: ඉතිං සුරේෂ් මේ ශ්‍රී ලංකන් දිනයක් එකන ශ්‍රී ලංකන් ෆෙස්ටුවෙල් එකක් එකන ප්‍රස්ටන් උතුරු වික්ටෝරියාවේ බොහොම ලස්සනට සංවිධානය කළේ ඔබ ඒක ඇත්තරම කියනවනම් ඒක මංහිතන විදිහට ශ්‍රී ලංකාවට ලොකු කීර්තියක් නම්බුවක් ගෞරවයක් ඒත් එක්කම අපේ උපසංස්කෘතිය කියන්නේ ලාංකීය උපසංස්කෘතිය මේ ඕස්ට්‍රේලියාව තුළ දිගහැරෙන බොහොම ලස්සනට කියල දුන්නේ රාත්‍රියක් විදිහට දවසක් විදිහට ඉතිහාසයට එකතු වෙනවා මොකද ඒක චැනල් 9 බොහොම ලස්සනට ඒක විකාශනය කළ ඔවුන්ගේ ප්‍රවෘත්ති වල ප්‍රධාන ප්‍රවෘත්තියක් විදිහට මේක විකාශනය කළා ඉතින් මේ අපේ සංස්කෘතිය අපේ ඇත්තරම අපේ කෑම රුචිකත්වය කෑම රටාව ඒ තුළින් බැඳිච්ච සංස්කෘතික ගුණාංග මේ සියල්ලම එදා බොහොම ලස්සනට මිනිස්සු අත්තින්ද ඒක මිනිස්සු බොහොම විින්දනාත්මක අත්දැකීමක් ලබපු දවසක් විතිර ඉතිහාසර එකතු වෙනවා සුරජ් කොහොමද ඔයා
1: මේ ඇත්තරම ඒක මටත් ඒක ඇත්තරම හිතාගන්න බැරුව ගිය මම මෙච්චර දෙයක් මං කළාද කියන එක මේ අවස්ථාවේදී මොකද මේක මම අවුරුදු 3කට කලින් ඉඳලා මේකට වැස්සී වුණා නමුත් ඒකට මට ඇත්තටම කවුද මේව කරන්නේ කොහෙන්ද හොයාගන්නේ කියන ප්‍රශ්නේ තුල මට ලොකු ප්‍රශ්නයක් මැදිලා මං හිටියා නමුත් මං ඒකත් මගේ ඒ ප්‍රශ්න මාකට් එකේ මැනේජ්මන්ට් එකත් එක්ක මං කතා කරලා ඒගොල්ලොත් එක්ක මම සොයාගෙන යනකොට මට ඇත්තටම හම්බ වුණා සහන් සහ සිතුවිලි කියන දෙදෙන ඒ දෙන්නගේ දායකත්වයත් එක්ක ඒ නර්තන නැටුම් සම්බන්ධව ඒ සියලු දෙයක් මට ලබා ගන්න හැකියාවක් ලැබුණා ඒත් එක්කම මේ සම්පූර්ණ මූලිකත්වය දැරීම කරේ ප්‍රසන් මාකට් එකේ මැනේජ්මන්ට් එකෙන් එතකොට ඒකත් කරගෙන මමත් ඒකට සම්බන්ධ වෙලා මගෙන් ඒගොල්ල ගොඩක් උදව් ඉල්ලුවා මේ සම්බන්ධව මොනවද කරන්න පුළුවන් කියලා එතකොට ඒකට තමයි මම ඒකට අපේ ආහාරවල රුචිකත්වය පෙන්වන්නද මොකද මේ මාකට් එකට ඇත්තටම මේ හැම රටවල් ජාතියක්ම මේකට එනවා මේ ඒගොල්ලන්ගේ දිනපතා දේවල් ඒගොල්ල කරගෙන යන්න ඉතින් ඒ නිසා තමයි මම මේ හිතුවේ ඒගොල්ලෝ මේ ඉස්සල කරන ඔය වෙන වෙන රටවල උත්සව තාම අපේ ලංකාව ඇස් ලංකාවේ නම ගෙනියන්නේ ලංකාවේ දජියේ තියෙන මේක කරගන්න ඒගොල්ලන්ට අවස්ථාවක් නැතුව කවුරුත් හිටියේ මම ඒගොල්ලන්ට
0: ඒ මාර්ගය බොහොම ලස්සන හදලා දුන්නා නේද? අතරම එදා බොහොම ලස්සන
1: මාර්ගය මං හදලා දුන්නා. කරලා මම ඉතුරු ටිකත් මං ඔක්කොම කළා ඒ දවස. ඒක මම කරගන්න
0: ඇත්තරම මේ
1: සහයෝගයක් ලබා දුන්නා.
0: බොහොම ලස්සනයි. බොහොම ලස්සනයි. ඇත්තරම මේ සුරාජ් කියන නම පළමු වරට මේ මෙල්බන් වල බහුතර ජනතාවක් කතා කරන්න පටන් ගත්තා මේ කවුද මේ සුරාජ් කියන්නේ. සුරාජ් සූර්යාරච්චි කියන්නේ. ඇත්තරම මේ සුරාජ් ගැන මොකද ඔබගේ ව්‍යාපාරය මේ සැලුන් එකක් ඔබ කරන්නේ. එතකොට
1: මමත් මගේ බිරිඳත් තම මේක ඇත්තටම ආරම්භ කරේ.
0: ඔව්.
1: දැනට අවුරුදු 10ක් වෙනවා මම ප්‍රෙස්ටන් මාකට් එකේ.
0: ඔව්.
1: මේ මගේ ව්‍යාපාරය පටන් අරගෙන.
0: ඔව්.
1: මට
0: ඒකේ නම මොකක්ද
1: ෆ්ලෙක්සිද? දෙන මගේ බිරිඳ මේක කරගෙන යන්නේ.
0: ඔව්.
1: එතකොට බිරිඳත් මාත් එක්කම එකට සමානව කරින් කර එකට ගැටි වැඩ කරනවා. එයා කරනවා ඒක ලේඩිස් පැත්ත මම පිටින් පැත්ත ඒ කරන ගමන් ඒකෙන් තමයි මම තමයි ප්‍රශ්න මාකකට ලංකාවේ කියන නාමයක් ඉස්සෙල්ලාම ගෙනාවේ ලංකාවේ කියන කෙනෙක්ගේ ව්‍යාපාරයක් පටන් ගත්තේ ප්‍රශ්න මාකට් එකේ මමයි මගේ බිරිඳයි
0: ඇත්තටම අපි ඊයේ ගිය සතියේ වෙනකම්ම ඔයාගෙන දැනගෙන හිටියේ නැහැ. ඇත්තටම ව්‍යාපාරයක් කරන මේ ලාංකිකයෙක් ප්‍රෙසිඩන්ට් මාකට් එකේ ඉන්නවා කියන එක කියන්නේ ඔබත් එක්ක දෙගෙන ඩ්‍රම්ස් ගියා උතෙන්ට ඊට පස්සේ ඉතින් අපි ඩ්‍රම්ස් ගියායින් පස්සේ අපි දන්නවා මොකද ඩ්‍රම්ස් අපි දන්නේ නිසා ඒ හැර අපි හිතන් අපි දැනගෙන හිටියේ නැහැ. ඉතින් ඔයාගේ ව්‍යාපාරي සැලුන් එකේ නම මොකද්ද සුරයි?
1: මගේ SS Rock Paper Scissors.
0: SS
1: Rock Paper
0: ආ බොහොම සන්තෝසයි. ඉතින් සුරජ් ඇත්තරම ලාංකීය අභිමානයේ ලාංකීය ගරුත්වයේ ලාංකීය සංස්කෘතික අනන්‍යතාවයේ මේ සියල්ල එදා බොහොම ලස්සනට අත්විඳා ඕස්ට්‍රේලියානු වැසියෝ
1: ඒකේ
0: බහුතරයක් හිටියේ ඕස්ට්‍රේලියානු වැසියෝ ඔවුන් සින්දු කියලා බොහොම ලස්සනට විනෝද වෙලා ඔවුන් ඒකේ ආස්වාදයේ වින්දනයේ උපරිම විදිහට ගත්තා. ඒක තමයි අපි කියන්නේ අපේ උපසංස්කෘතියේ ඕස්ට්‍රේලියානු සංස්කෘතියත් එක්ක බද්ධ කළා කියලා. ඒක බොහොම ලස්සනට ඒ බද්ධ වීම දැකි කවුරුත් දැක්කා. ඉතින් සුරජ් ඇත්තරම ඔයාලට ගොඩක්ම ස්තුතියි. මොකද මේ ලංකාවේ සාමාන්‍ය මේ වගේ ව්‍යාපාරයක් කරනකොට ලංකාවේ තානාපති කාර්යාලය එහෙම නැත්නම් කොන්සල් ජෙනරල් කාර්යාලය විවිධ දේවල් සම්බන්ධ වෙලා මේකට දායකත්වය වෙලා මේක මහා ලොකුවට අපි කාගෙත් සාමූහික දායකත්වයක් විදිහට ඉස්සරහට යනවා. නමුත් මේක ඔබ තනියෙන් මේ මම දැක්ක ලාංකීය දජය ඊළඟට ලාංකීය සංස්කෘතිකාංග ලාංකීය විවිධ දේවල් වලින් ඔපුවත් වෙලා දේවල් මිනිස්සු බොහෝම අර අපේ අපි මේ ඕස්ට්‍රේලියානු සංස්කෘතියට අපේ උපසංස්කෘතිය ගෙනල්ලා මේ ඕස්ට්‍රේලියානු ඒකනේ අපි කියන්නේ මල්ටිකල්චරලිසම් කියලා. ඒකේ ඇත්තටම මේ අර රියසල් එකක් වගේ දෙයක් තමයි අපි කවුරුත් දැක්කේ රූපරාවෝලි. ඉතින් ඒක ඇත්තටම අපිට ලොකු ගෞරවයක් සුරජ්. ඉතින් ඔබට බොහොම ස්තුතියි මේ උතුරු වික්ටෝරියාවේ ලාංකීය සම්භාවයක් ඇති අපි කාටත් මේ සම්බන්ධයෙන් කිසියම් මොදයක් කතා කර දෙයක් ක්‍රීම සම්බන්ධයෙන්. ඉතින් ඔබ අපිට සුවිශේෂ විදියටම වැදගත් උනේ මෙතනදී කිසිම සම්බන්ධකමක් නැතුව ඔබ මේ තනියෙන් මේ බර කරට අරන් මේක මෙතෙන්ට ගෙනිච්ච මේ ලාංකික කවුද කියන එකයි අපි කාගෙත් කතාව වහට ලක්ුණේ. ඉතින් ඔබට ඒ ගරුත්වය හිමිය යුතුයි. ඉතින් මම ඉතින් ඇත්තටම අදාළ පාර්ශ්වයට මං හිතන කවුරුත් දන්නලා ඇති මං අදාළ පාර්ශ්වයට ඔබ ගැන විස්තරක් දන්නලා තියෙන. ඉතින් ඇත්තටම ඔබ ගැන අපි ආඩම්බරයක් ගරුත්වයක් සහ වටිනාකමක් ඉතින් ඔබට ස්තුතිවන්ත වෙනවා. ඉතින් මාත් එක්ක ඉන්නවා මගේ රංජිත් වීරසිංහ සොයුරත් ඒ ජගජ්ජේ ඉදිරිසිංහ සොයුරත්. ඉතින් අපි දෙදෙනා මාත් සමග ඉන්නවා. ඉතින් ඔවුන් දෙදෙනත් ඔබ සමග කෙටි වචන ප්‍රමාණයක් කතා කරලා මේ කතාවෙන් අපි සමු ගන්නවා.
2: සුරජ් මම මේ දැන් මේ සාකච්ඡාව යන අතරදී මම මේ වැඩසටහන මේ Facebook එකේ මේ ගොඩක් අය ෂෙයා කරලා තියලා මේ බලනවා මේ සිංගින් එකක් තියෙනවා ලියතඹරා ඔව් කට්ටිය ඔක්කොම dance කරනවා. සුරජ් මේක හැම අවුරුද්දෙම තියන්න බලාපොරොත්තු වෙන එකක්ද නැත්නම් මේක එක අවුරුද්දකින් තියලා ඉවර කරනවා වගේ වැඩසටහනක්ද?
1: නෑ මගේ බලාපොරොත්තු අධිෂ්ඨානය මේ ඉදිරියේද මේක දිගටම හැම අවුරුද්දෙම කරගෙන යන්නද තමයි මගේ අධිෂ්ඨානය.
2: දැන් එතකොට දැන් හැම වෙලාවෙම මේක මේ ප්‍රෙස්ටන් වල විතරමද තියන්නේ එහෙම නැත්නම් වෙන තැන් වලට ගෙනියන්න බලාපොරොත්තුවක් තියෙනවද මේ
1: වැඩසටහන? දැනට නම් තාම නෑ මගේ එහෙම දෙයක්. මොකද මම ප්‍රෙස්ටන් මාකට් එක තමයි මගේ මූලික තැන මගේ ව්‍යාපාරයේ තියෙන නිසා මට ඒක ලොකු සහයෝගයක් දක්වනවා මේ ප්‍රෙස්ටන් මාකට් එකේ මැනේජ්මන්ට් එකෙන්. ඉතින් ඒ නිසා මට ඒක කරන්න ඉතාමත්ම ලේසි ඉදිරිකමට කරගෙන යන්නේ.
2: එතකොට කාලවකවානුව මේ කොයි මේ වගේ කාලෙද නිතරම වගේ ඊළඟ අවුරුද්දෙදිත් අපි මේ වැඩසටහන බලාපොරොත්තු වෙන්න පුළුවන් වෙන්නේ එහෙම නැත්නම්
1: මේ කාලවකවානුවම තමයි බලාපොරොත්තු වෙන්නේ දැනට. ඒක මම තාම ඉදිරියට කතා කරේ නැහැ සාකච්ඡා කරලා මම දැනුම් දෙන්නම් ඊළඟට කවද්ද එක තියෙන්නේ කියලා.
2: අපි ඇත්තටම බලාපොරොත්තු වෙනවා අපි වැඩසටහන පටන් ගන්න ඉස්සර වෙලා මේ අපේ මැදිරියට ඇවිල්ලා ඔබත් එක්ක මේ ගැන පොඩ්ඩක් කතා කරන්න.
0: ඔව්. ඔව් ඇත්තටම සුරජ්
1: මම ඔබතුමාලවත් මට සහභාගී කරගන්න පුළුවන් ඊළඟ අවුරුද්දේ.
0: ඔව්.
1: ඇත්තටම මේ වෙලාව මට ලබා දුන්නාට බොහොම ස්තුතියි කතා කරන්න.
0: ඔව් සුරජ්. ඔබට බොහොම ස්තුතියි අපේ ආරාධනාව බාරගෙන මේ ගුවන් විදුලියට කතා කිරීම සම්බන්ධයෙන්. ඉතින් අපි සුරජ් සූර්යාරච්චි ඒ ගෞරවනීය ලාංකිකයා අපි ස්තුතිවන්ත වෙනවා ලක්මිර ගුවන්විදුලිය වෙනුවෙන් අද අපේ ගුවන්විදුලියට මේ සම්මුඛ සාකච්ඡාව ලබා දීම සම්බන්ධයෙන්. ඉතින් අපි ඔබට මේ මෙවන් ලාංකිකව තවත් බිහි වේවා කියන ප්‍රාර්ථනෙන් අපි සමු ගන්නවා. ආයිබෝන්.
1: ආයිබෝන්.
0: ආයිබෝන්.

එහෙමනම් දැන් ඔබ දන්නවා අද මේ මංගල ආවර්ජන තුලින් කාගෙනද මම කතා කරන්න යන්නේ කියලා. ඔව්. අද මම කතා කරන්නම් ක්‍රිස්ටෝපර් බෝල් ගැන. මෙයාගේ සම්පූර්ණ නම වෙන්නේ ආදිහෙට්ටිගේ ක්‍රිස්ටෝපර් එම්මානුවෙල් පෝල්. අපි ආදරයට හඳුන්වන්නේ ක්‍රිස්ටෝපර් පෝල් කියලානේ. මෙතුමගේ තාත්තා එස්.ඒ. පෝල් හිටපු හමුදා සමාජිකයෙක්. හමුදාවෙන් විශ්‍රාම ගියාට පස්සේ රජිස්ට්‍රාර් ජෙනරල් කාර්යාලයේ එතුමා සේවය කරලා තියෙනවා. එයා නාට්‍ය පිස්සෙක්. ඒ කියන්නේ ගුවන්විදුලි නාට්‍ය පිස්සෙක් හරි එහෙම නැත්නම් ටෙලි නාට්‍ය පිස්සෙක් නෙමෙයි. ඒ කාලේ මේ ටෙලි නාට්‍ය තිබුණෙත් නැහනේ. ඒ කියන්නේ එයා වේදිකා නාට්‍ය පිස්සෙක්. ඒ නිසාම එයා මර්දානේ ඉන්දු ලංකා ක්ලබ් එකේ සමාජිකයෙක් වෙලා ඉඳලා තියෙනවා. ඔබ දන්නවනේ ඒ කාලේ රඟපාන්න නිලියන් එනවා අඩුයිනේ. විශේෂයෙන්ම වේදිකා රඟපාන්න. සමහර විට එක්කෝ දෙමව්පියන්ගේ සහෝදර සහෝදරයන්ගේ එහෙමත් නැත්නම් ස්වාමි පුරුෂයන්ගේ අකමැති නිසා එහෙම වෙන්නේ නැති කියලා අපිට හිතන්න පුළුවන්. එහෙමත් නැත්නම් තමන්ගේ කැමැත්තෙන්ම සහභාගී වෙන්නත් මේ පුළුවන්නේ. ඒ කියන්නේ එක එක්කෙනාගේ අදහස් වෙනස් නිසා. ඉතින් ওই මං කියපු එස්.ඒ. පෝල් මහත්තයා වේදිකාවේ බොහෝ දුරට රඟපෑවේ නිලියන්ගේ චරිත. ඒ කියන්නේ එතුමාට හොඳ දක්ෂතාවයක් තිබිලා තියෙනවා. දැන් අපි එතුමා ගැන කතා පොඩ්ඩක් නවත්තලා අපේ කතානායක වුණු ක්‍රිස්ටෝපර් පෝල් ගැන නැවතත් කතාවට ගියොත් ක්‍රිස්ටෝපර් පෝල් මහත්තයා ඉපදලා තියෙන්නේ මොරටුවේ සුදුවැල්ල ගමේ. 1936 අප්‍රේල් 10 වැනිදා තමයි උපන්දිනේ. අධ්‍යාපනය හදාරලා තියෙන්නේ මොරටුවේ ශාන්ත සිවිස්සෙන් විද්‍යාලින්. ඒ කියන්නේ ප්‍රාථමික අධ්‍යාපනයත් ද්විතීක අධ්‍යාපනයත් දෙකම. කොහොම හරි ක්‍රිස්ටෝපර් පෝල් කොළු වයසට, ඒ කියන්නේ සෙල්ලම් වයසට එනකොට පාසලේ යාළුවෝ ගොඩක් හදාගෙන තිබුණා. උදාහරණයකට ගත්තොත් රෝයිද සිල්වා, ෆ්‍රෙඩි සිල්වා වගේ අය. පසු කාලෙක පැට්‍රික් දිනීපිටිය, සීඩි ෆොන්සේකා, මොරිස් දහනායක වගේ අයත් එයාගේ හොඳම මිතුරන් බවට පත් වුණා. ඒ කාලේ ක්‍රිස්ටෝපර් පෝල්ගේ විනෝදාංශයක් තිබිලා තියෙනවා. හොඳ ජැන්ඩියට ඇඳගෙන අනුන්ගේ මගුල් ගෙවල් වල ගිහිල්ලා හොඳට කාලා බීලා එන එක. කිසිම ආරාධනාවකින් තොරවයි එහෙම යන්නේ. ඒ යන්නේ තනියම නෙමෙයි. යන්නේ රෝයිද සිල්වා, ෆ්‍රෙඩි සිල්වාත් එක්ක. විනෝදාංශය යෝජනා කරන්න ඇත්තෙත් රෝයි හරි ෆ්‍රෙඩි හරි වෙන්න ඕනේ. හැබැයි ඒ මගුල් ගෙවල් වලට ගිහිල්ලා වැඩි වෙලා ඒගොල්ලෝ ඉන්නේ නැතුව කාලා බීලා ඉක්මනට මාරුලා යනවලු අහුවෙන්න කලින්. ක්‍රිස්ටෝපර් පෝල්ගේ පාසලේ සංගීත ගුරුවරයා තමයි ෆ්‍රැන්සිස් පෙරේරා මහතා. ක්‍රිස්ටෝපර් වෝල්ගේ ගායන හැකියාව ගැන පැහැදිලා එතුමා සුනිල් ශාන්තයන් ළඟට යවනවා. මේ තනියම නෙමෙයි. යන්නේ රෝයිද සිල්වා, ෆ්‍රෙඩි සිල්වාත් එක්ක. විනෝදාංශය යෝජනා කරන්න ඇත්තෙත් රෝයි හරි ෆ්‍රෙඩි හරි වෙන්න ඕනේ. හැබැයි ඒ මගුල් ගෙවල් වලට ගිහිල්ලා වැඩි වෙලා ඒගොල්ලෝ ඉන්නේ නැතුව කාලා බීලා ඉක්මනට මාරුලා යනවලු අහුවෙන්න කලින්. ක්‍රිස්ටෝපර් වෝල්ගේ පාසලේ සංගීත ගුරුවරයා

හරි ගායකයෙක් කරන්න කියලා. ඒ අතරට ක්‍රිස්ටෝපෝල්ගේ ජනප්‍රියම ගායකයා වුණේ සුනිල් ශාන්තයන්. මර්දානේ නිව්ටන් ස්ටුඩියෝ එකේ උඩටට්ටුවේ තමයි සංගීත පන්තිය පාත්තලා තියෙන්නේ. ඒ අතරතුරේ, ඒ කියන්නේ සංගීතයේ හදාරන අතරතුරේ ක්‍රිස්ටෝපෝල් මෝටර් මෙකැනික් කෝස් එකකුත් කරලා තියෙනවා. ඒ නිසාම එතුමාට මීගමුවේ ඩයස් ගරාජ් එකේ රැකියාවකුත් ලැබිලා තියෙනවා. ඉතින් ඔය සුනිල් ශාන්තයන් නටති සංගීතය හදාරලා ගුවන්විදුලි සරල ගී පරීක්ෂණයකට පෙනීඳලා එතුමා ඒ ශ්‍රේණියේ ගායකෙක් බවට පත් වුණා. ක්‍රිස්ටෝපෝල් මුල්වරට ගීතයක් ගායනා කරලා තියෙන 1958 දී එයාගේ නංගි බර්නදෙත් පෝල් සමග. ඒ ගීතය තමයි වීනා විලේ මැද ඕලු මලේ කියන ගීතය. ඒ ගීතය රචනා කරලා දීලා තියෙන සරත් විමල වීර මහත්තයා. සංගීතවත් කරලා තියෙන වර්නන් පෙරේරා මහත්තයා. එදා ඉඳලා එතුමා නිතරම ගීත ගායනා කළා. ඒ හැම ගීතයක්ම අදටත් ජනප්‍රියයි. මට එක දෙයක් කියන්න අමතකුණා. ඔබට මතක නම් ඒ කාලේ දක්ෂ නිවේදකයෙක්, ඒ වගේම වැඩසටහන් නිෂ්පාදකයෙක් හිටියා. ඒ වගේම එතුමා වැඩසටහන් ඉදිරිපත් කරලා තියෙනවා. එයාගේ නම ආරීසේන මිල්ලවිතානාංචි. එතුමා ඉතාමත් දක්ෂයෙක්. මට තාම මතකයි එතුමාත් තේවිස් ගුරුගේ මහත්තයත් එක්ක කළ වෙළඳ වැඩසටහන. බොහෝ අය ඔහු හැඳින්වුවේ මිල්ලේ කියලා. ක්‍රිස්ටෝපෝල්ගේ නංගි බර්නදෙත් විවාහ වෙලා හිටියේ ආරීසේන මිල්ලවිතානාංචිත් එක්ක. ඒ කියන්නේ මිල්ලේ කියන්නේ එතුමාගේ මස්සිනා. මේ බණ්ඩාර කේ විජිතුංග රචනා කළ ගීතයට ෂෙල්ටන් ප්‍රේමරත්නයන් සංගීතයේ දූ ක්‍රිස්ටෝපෝල් ගායනා කළපු ගීතයක්.

ක්‍රිස්ටෝප පොල් මහතාටම වෙන්නුන කටාඩුකුත් එතුමාටම වෙන්නුණු ගායන විලාශයකුත් තිබුණා. ඒ හේතුව නිසාමයි පරම්පරා කීපයකම ප්‍රේක්ෂකයන් එතුමාගේ ගීත ආකර්ශණය කරගත්තේ. ඔබ දැකලා ඇති අදටත් විනෝද ගමන් යනකොට එතකොට ප්‍රියසාදවලදී බොහෝ අය ක්‍රිස්ටෝප පොල්ගේ ගීත ගායනා කරනවා. මේ ඒ වගේ හැමෝම ගායනා කරන්න කැමති ගීතයක්. ගීත රචනා කළේ KN කැමලිස් පෙරා, සංගීතවත් කළේ පැට්‍රික් දෙනපි.

1968 තමයි ක්‍රිස්ටෝපර් පෝල් විවාහ දිවි ආරම්භන්නේ. ඒ ලීලානි ගුණසේකර මෙණිවේ සමග. දිනය හරියටම කියනවා නම් 1968 ජනවාරි 6 වෙනිදා. මුල්ම හමු වීම සිදුවන්නේ මඩුමෑණියන්ගේ දේවස්ථානයේදී. එතෙන්දි තමයි ඒ දෙදෙනා අතර සදා දුබිදිය හැකි එක්වීම. ඒ කියන්නේ නප්ෂල් නොට් එක දාගන්නේ. ලීලානි ගුණසේකර කොළඹ බම්බල්පිටියේ හෝලි ෆැමිලි කොන්වෙන්ටිකේ ආදි ශිෂ්‍යාව. ඒ දෙදෙනාට දරුවන් තුන්දෙනෙක් ශර්මිලා සහ හර්ෂණී ඒ දුවලා දෙන්න සම්පත් පුතා. ක්‍රිස්ටෝපර් පෝල් ගායනා කළ ඉතාමත් ජනප්‍රිය වූ තවත් ගීතයක් තමයි මේ. මේ ගීතය සංගීතවත් කළේ වර්නන් පෙරේරා. වර්නන් පෙරේරා යෙදූ මෙම තනුව වෙනත් ගීතයක තනුවක් කියවන්නේ මේ එයාගේම තනු නිර්මාණය.

ක්‍රිස්ටෝපපෝ දේශීය ගීතයට සංගීතයට ඇල්මක් දැක්වා වගේම බටහිර ගීතයටත් සංගීතයටත් ඒ හා සමාන ඇල්මක් දැක්වුණා. ඒ නිසාම එයා බටහිර ගීතනු යොදාගෙන ගීත ගායනා කරා. එල්විස් ප්‍රෙස්ලි ගායනා කළ වුඩන් හාට් ගීතයේ තනුවට ඔහු ගැයූ

1960 දශක වල විශේෂයෙන්ම ගුවන්විදුලියේ එතුමාගේ ගීතයක් ප්‍රචාරය නොවුණු දවසක් හොයාගන්න තමාරුයි. අපේ අසන්නන් ප්‍රේක්ෂකයන් පිනවන්නේ එතුමා ලංකාවේ ගෘහස්ථ ඒ වගේ මේලිමහන් ප්‍රසංගවල ඊටත් අමතරව රට රටවල ගිහිලා පැවැත්වූ ප්‍රසංගවලදී එතුමා ගීත ගායනා කරලා තියෙනවා. සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව 2018 දී කොළඹ බිෂොප් විදුහල් ශාලාවේදී එතුමාට උපහාර පිණිස ක්‍රිස්ටෝ 82 නමින් ප්‍රසංගයක් සංවිධානය කර තිබුණා. එතුමා මේ ප්‍රසංගයේදී එතුමාගේ ගීත 25ක් ගායනා කළා. ජීවිතයේ අවසාන කාලයේදී එතුමා ආබාධිත තත්ත්වයට පත් වී සිටියා. එකල එතුමාව ජායල පිහිටි තම නිවසේ ළඟ තියාගෙන ආවතේව කටයුතු සියල්ල කළේ හර්ෂ නිදුව බව සඳහන්. 2023 මැයි මාස 18 වෙනිදා උදේ එතුමා ජීවිතයෙන් සමුගන්නා විට එතුමාගේ වයස අවුරුදු 87 ඉක්මවලා තිබුණා. ඉතින් මා දැන් අද ආවර්ජන අවසරහනේ අවසාන ගීතය හඳුන්වා දෙන්නයි සූදානම. සිසිලියේ පාරම්පරික ගීතයක් තියෙනවා ලූනා මෙසෝමාරේ කියලා. ඒ ගීතේ මුලින්ම ගායනා කරලා තියෙන්නේ 1927 සිසිලියානු ජාතික පාවුලෝ සිටොරෙල්ලෝ කියන ගායකයා. ඉන්පස්සේ එක එක වෙලාවට එක එක අවස්ථාවලදී නොයෙකුත් ගායකයන් ඒ ගීතය ගායනා කරලා තියෙනවා කීප වටක්ම. ඒ ගීතය 2005 පැට්‍රිසියෝ ෆ්‍රැන්කෝ බුවන්නේ කියන ඉතාලි ඔස්ට්‍රියානු බැරිටෝන් ගායකයා ගායනා කරපු විදිය තමයි මේ.

ඒගීතය තනුරත් ක්‍රිස්ටෝප පොල් මතා ගීතයක් ගානා කරා. මේ ක්‍රිස්ටෝප පොල් මහතා ඒ ගීතය තනුවට ගානා කරපු ගීතය ගීතය රචනා කරේ කරුණරත්න අභේසේකරයන්. ඉතිං අදට මම මෙතනින් නවතින්නම්. අපි ආයෙත් මුණ ගැහෙමු. මම රෝහණ කරුණරත්න.

0: ගෙවුණු සතියේ වඩා කතාබාට ලක් වූ කරුණු සමගින් ලක්මිහිරට මවබිමෙන්
1: ශ්‍රී ලංකාව තුළ සිදු කිසිම අපරාධයක් කාලයේ වෙලිතලාවෙන් යටපත්වීමට ඉඩ නොතබන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසන ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ පසුගියදා පාර්ලිමේන්තුව අමතමින්. ජනතාවගේ දේපල සොරකම් කරමින් වංචා දූෂණ සිදු කළ අයට දඬුවම් දීම මේ රටේ පොදු ජනතාවගේ අපේක්ෂාව බවත් රජය ඒ පොදු ජන අපේක්ෂාවන්ට පණ පොවන බවත් ජනාධිපතිවරයා හිදී ප්‍රකාශ කළා. විෂ මාත්‍රාව්‍ය උදුර බැඩලීම පිළිබඳ සභාව කල්තබන අවස්ථාවේ විවාදයේදී ජනාධිපතිවරයාට අමතරව පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ට අදහස් පළ එයිදී විවාදයේදී අදහස් දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේ ජනතාව මේ වන විට අධික ජීවන බරකින් මිරිකී සිටින බවයි.
2: මේ දූෂණේ සංවිධාන අපරාධකල් කුඩු ව්‍යාපාරිකේ රාජ්‍ය දේහයෙන් ක්‍රියාත්මක වුණු අපරාධ දේශපාලන මේ සියල්ල මැඩ පැවැත්විය යුතුයි. යුක්තිය සාධාරණත්වයේ ශිෂ්ටභාවය ඇති කිරීම අද විපක්ෂයේ සමහර කණ්ඩායම් වලට ඔරොත්තු නොදෙන තත්වයක් ඇති විදිහට ඔරොත්තු දෙන්නේ නැහැ. අපි මේ රටේ පොදු ජනයාට දූෂණය වංචාව පිළිබඳ දඬුවම් ලබා දීම සඳහා තියෙන අපේක්ෂාවට පණ පොවන ආණ්ඩු බවට මේ ආණ්ඩුව පත් වෙලා තියෙනවා පත් කරමින් තිබෙනවා. අපි මේ සංවිධානාත්මක අපරාධ කල්ලිත් ඒ වගේ මේ හා බැඳුණු දේශපාලන ජාලයත් ඒ හා බැඳුණු මද්රව්‍ය ජාලයත් මුළු මනින්ම මේ ශ්‍රී ලංකාවෙන් උපුටා දමන බවට මා සාතික. මේ කරන්න ඕන මේ රටේ. අවුරුදු 46ක් මේ ත්‍රස්තවාද වැළැක්වීම පනත අහෝසි කරන්න කියලා සටනක් තිබුණා. මම ඔබට කියන්න කැමතියි මේ වසරේ මේ ත්‍රස්තවාද වැළැක්වීම පනත අහෝසි වෙනවා. මේ මාස කිහිපයක් ඇතුළත. මේ ලංකා ඉතිහාසයේ ආණ්ඩුවක් තියෙනවා. එක වෝට කැනන් එකක් අපේ මේ පාලන කාලය ඇතුළත ජනතාවට විරුද්ධව පාවිච්චි වෙලා නැහැ. එක කඳුළු ගෑස් එකක් ජනතාවට විරුද්ධව පාවිච්චි වෙලා නැහැ. ඒ ආණ්ඩුවක් මේ. මම දන්නවා වෙනදා මේ සෙන්කෝලේ උස්සන්න වෙනදා පාර්ලිමේන්තුවේ බැස්සොත් විපක්ෂේ අනිත් පැත්තේ මොකද වෙන්නේ? ආණ්ඩුව බහිනවා. පෙරේදාද කොහෙද බැස්සා? හැබැයි ආණ්ඩුව එක මන්ත්‍රීවරයෙක් මේ බෙන්ච් එකෙන් පහලට ආවිනේ. උස්සගෙන යන එක අසිෂ්ට ක්‍රියාවක්. ඔන්න උස්සගෙන යන්න. වෙනද ඔයගොල්ලෝ දන්නව මෙතන ගහගන්නෝ. ශිෂ්ටත්වය ගේන්න ඕන මේ රටට.
3: මොනම අවස්ථාවකදීවත් මොනම හේතුවකටවත් මද්‍රව්‍ය විනාශ කිරීමේ ක්‍රියාවලියේ විරුද්ධවාදී. එහෙම නැත්නම් සතුරන් බවට අපි කිසි දවසක පත් වෙන්නෙත් නැහැ. පත්වන්න බලාපොරොත්තුවකුත් නැහැ. ඒ මද්‍රව්‍ය හා සම්බන්ධ අපරාධ වලට සම්බන්ධ කිසිම පුද්ගලයෙකුට අපේ දේශපාලන ව්‍යාපාරය තුළ තැනක් නැහැ කියන එක මම මේ අවස්ථාවේදී අවධාරණය කරන්න කැමතියි. කුඩුකාරින් අල්ලන්න එතනින් අතර වෙන්න එපා. ඒ කුඩුකාරින්ට ඒ ව්‍යාපාරයේ නිරත වෙන අයට අර සිංගප්පූරුවේ වගේ දඬුවම දෙන්න. දැන් අපෙන් අහනවා රාජ්‍යයක් ඇතුළේ ඉඳගෙන කරන අපරාධ හරිද කියලා. කවුද කියන්නේ හරි කියලා? එතුමා මේ අමුතුම සිහිනයක් මවාගෙන කියන්නේ මේ කතා කරන්නේ. කවුද හරි කියන්නේ? අපි හරි කියන්නේ. ඒක වැරදි. එතුමා අවසාන වශයෙන් කිව්වා බොහොම ආඩම්බරෙන් වතුර ගහන්න නැහැ කියලා. ජනතාව පීඩණයට ලක් කරන්න නැහැ කියලා. ඔව් වතුර ගහන්න නැහැ. ඒක පිළිගන්නවා. හැබැයි ජනතාව නොමරා මරනවා. දුප්පත්කම වැඩි වෙලා, බඩු මිල වැඩි වෙලා, උද්දමනය වැඩි වෙලා, මන්ද පෝෂණය වැඩි වෙලා, අසහනය වැඩි වෙලා, දුක කඳුල වේදනාව වැඩි වෙලා, ඒ ඔක්කොම වැඩි වෙලා වතුර ගහන්න නැහැ කියන එක අපි පිළිගන්නවා.
4: ඒගොල්ලන්ට පේන්නේ මේ කිසි දෙයක් වැඩක් නැහැ. මුකුත් හරි නැහැ. ඔක්කොම විනාසයි. කුඹුරක් ගාවට ගියපුවම ගොවි මහත්තයෙට පේන්නේ ගොයන්, මීහරක්ට පේන්නේ තනකොළ. එහින් දෙක කෙනාට එක පේන විදිය පිළිබඳව නම් අපිට උත්තර සපයන්න බෑ. අද දිනේදී අත්අඩංගුවට පත් වෙනවා නීතිඥවරයෙක්. ඇයි ඒ? පාතාලේ හරකට යන විසින් යනුවෙන් හඳුනන නඳුන් චින්තක වික්‍රමරත්න සමග අල්ලස් ගැනීම සම්බන්ධයෙන් නීතිය නවන්න. කෙනෙක් නීතිඥවරයෙක්, අනිත් එක්කෙනා සජව සංවිධායක චරිත් අබේසිංහ හොරණ. ඉතින් මම කැමති විපක්ෂ නායකතුමාගෙන් අහන්න, ඔබ කුඩුවලට විරුද්ධව සටන් කරනවා, සිංගප්පූරුවේ නීතිය ගේන්න කිව්වා, ඒ කියන්නේ මරණ දඬුවම, ඒ කියන්නේ චරිත් අබේසිංහවත් එල්ලන්න ඕනේ කියලාද ඔබතුමා කියන්නේ? අඩුව ගන්න ඔබතුමාගේ පක්ෂය අභ්‍යන්තර විනය පරීක්ෂණයක් ආරම්භ කරනවාද චරිත් අබේසිංහ සම්බන්ධයෙන්?
3: අනිවාර්යයෙන්ම විනය පරීක්ෂණය පවත්වනවා. අනිවාර්යයෙන්ම ගන්න තියෙන ලොකුම පියවර ගන්නවා. මොකද අපේ පක්ෂයේ වැරදිකරුවන්ට අපරාධකරුවන්ට කිසිම අවස්ථාවක් තැනක් නැහැ. අපි ඒව නිගමනය වෙන පරීක්ෂණයක් තුල.
5: මට හම්ුණා ලස්සන කවි පෙළක්. පෙළක් තැන්වල හොඳම දේවල් ළඟ තියෙද්දිත් මිස් වුණා. බුදුන් දැකලා දේවදත්තට නිවන් යන්නට බැරි වුණා. දැන් මේ විපක්ෂයට වෙලා තියෙන තේක.
1: කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ළඟදීම ඉදිරිපත් කිරීමට විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් සූදානම් වන බවට දේශපාල ආරංචි මාර්ග පවසනවා. විපක්ෂ නායකවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ. කතානායකවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ පාර්ලිමේන්තු ස්ථාවර නියෝග කඩකර ඇතැයි පවසමින් මෙලෙස විශ්වාස භංග යෝජනාවක් ගෙනීමටයි ඔවුන් තීරණය කර ඇත්තේ. ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභිහාචනාධිකරණයේ පුරප්පාඩු 8ක් සම්පූර්ණ කිරීමට පාර්ලිමේන්තුව සහය නොදීමෙන් කතානායකවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බවයි විපක්ෂී මන්ත්‍රීවරුන් චෝදනා කරන්නේ. මැද පෙරදිග යුදමේ තත්ත්වයට යම් විරාමයක් ලැබීමත් සමග ලෝක වෙළඳපළේ ඉන්ධන මිල ගණන් මේ වන විට සීග්‍රව පහළ බසමින් පවතිනවා. ඒ ශ්‍රී ලංකාවේ ඉන්ධන මිල ගණන් පහත හෙලීම මේ මොහොතේ සිදු කළ නොහැකි බවයි නියෝජ්‍ය මුදල් අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේ.
6: ආදින්න පුළුවන් වෙන්නේ ඒ මිල ගණන් අනුව ඒ පිරිවැය ආවරණය වෙන තෙල් ලැබෙනවත් එක්කම. දැන් අපි ලබා ගන්න තෙල් විශේෂයෙන්ම ඊළඟ මාස දෙකේ විතර ලැබෙන්න තියෙන්නේ මේ පසුගිය මාසයේදී අනුම් කරපු තෙල්. ඉතින් ඒ අනුව අපි උපරිම වශයෙන් දැනටම ඒ බර දරා ගන්න බැරි නිසා මහ ජනතාවට ඒ රුපියල් බිලියන 100 පැකේජය ඇතුළේ බිලියන 57ක්ම මේ සඳහා වෙන් කරලා ඒ සානාධාරය දුන්න මේ ජූනි මාසයේ අවසාන වෙනවා. නමුත් පවතින තත්ත්වය අධ්‍යයනය කරලා මේ මිල ගැලපීම සිදු කරනකන් තවත් සානාධාරයක් දෙන්න පුළුවන්ද දිය යුතුද කියන කාරණේ අපි ප්‍රතිපත්තියේ තීන්දුවක් කරන් දැනුම් දෙනවා.
1: රාජ්‍ය සේවකයන් සඳහා සහනදායි ගෙවීමේ ක්‍රමයක් යටතේ සහල් කිලෝග්‍රෑම් 20 බැගින් ලබා දීමේ විශේෂ වැඩපිළිවෙලක් හඳුන්වා දීමට රාජ්‍යයේ යෝජනාවක් ඉදිරිපත් වූ ඇති බවට වෙළඳ වාණිජ ආහාර සුරක්ෂිතතාව සහ සමූපකාර සංවර්ධන මාත්‍ය වසන්ත සමරසිංහ මහතා පසුගියදා ප්‍රකාශ කළා. එම ප්‍රකාශයෙන් අනතුරුව ඒ පිළිබඳ මේ වන විට දේශපාලන වේදිකාවේ කතාබහක් නිර්මාණය වී තිබෙනවා. මේ ඒ සම්බන්ධයෙන් පළ වූ අදහස් කීපයක්.
7: දැන් පාරිභෝගික ප්‍රශ්න විසඳලා තියෙනවා. මොකද මේකට කලින් හාල් නාඩු 270ට ගියා අපි එනකොට මහන්දු. මතකද? නාඩු 270. එනිසා දැන් මේ මහ මෝල් මුදලාලා ටික තියෙන වීදික හාල් කරන්න යනකොට කොහොමද 150ට වීස්සුවොත් හාල් 250ට විතර යනවා. රුපියල් 100ක විතර සුද්ධ ලාභයක් දාගන්න මේ ප්ලෑන් කරන්නේ ඒගොල්ලෝ ගොවියෝ පිටින් ඇවිල්ලා මේක. අපි අහන්න යන්නේ ඒක. රාජ්‍ය සේවකයන්ට හාල් කිලෝ 20ක් දෙන්න හදන්න අපි. යෝජනා අන්තර්ගත කෘෂිකර්ම මාත්‍යංශයෙන් රාජ්‍ය සේවකයන්ට ටිකක් සහන මිලට හාල් කිලෝ 20ක් දෙනවා 10 පැකට් දෙකක් ඇකුළු සහන නාඩු ගෙවන්න. ගෙවීමේ ප්‍රමේයය. ඒක හොඳයි නේද? බවුචර් එකක් දෙනවා සතසේ කිහිල සම්මුදාලයක ගන්න පුළුවන්.
8: දැන් වසන්ත සමරසිංහ ඇමතිතුමා එතුමාට වසන්තයේ දැන් උදා වෙලා තියෙනවා රටට ගෙනාපු හාල් එක්ක. දැන් එතුමා මේ රටට ගෙනාපු හාල් අපිට දැන් අද සැකයක් තියෙනවා. මේ ගෙනාපු හාල් වෙළඳපොළට දාගන්න බැරි වෙලාද ඕ කියලා අපිට සැකයක් තියෙනවා. ඒක නිසාද මේ රජේසේකුණ්ඩ දැන් මේ හාල් ටික දෙන්න හදන්නේ?
9: සහන ජනතාවට ලැබිලා තියෙනවා. ඒ කියන්නේ උපරිම සහන නැහැ කියන කෙනක තමයි ඔය කියන්නේ. ඒ කියන්නේ ඇත්තටම හොඳයිනේ ආණ්ඩුවක් හැටියට. මොකද ලොකු කැපකිරීමක් ආණ්ඩුව කරනවා ජනාධිපතිවරයාගේ ඉඳන්ම අගමැතිවරයාගේ ඉඳන්ම ඇමතිවරු මන්ත්‍රීවරු තාමත් මුළු පක්ෂයක් විදියටම ලොකු කැපකිරීමක් කරනවා මේ ජනතාවට වඩා හොඳ ජීවිතයක් හදලා දෙන්න.
10: බොරුවක් ඉතාම ලස්සනට ජන මනසට ඇතුල් කරන්න පුළුවන් ලංකාවේ තියෙන ප්‍රධානම ව්‍යාපාරය තමයි මාළිමාල. ඒක මාර හැකියාවක්. සම්බතියනවා නම් 210ට නාඩු කනවද 230ට නෑ. අන්තිමට උනේ නාඩු බැස 190ට. බෑපු ගමන් ඊළඟ ප්‍රශ්නේ මොකද උනේ? නාඩු වී ව්‍යාපාරිකයෝ ගත්තේ රුපියල් 90ට.
11: ජාතික ජනපල වේගී අපි කෑ ගහන්නෙත් නෑ, අපි කලබල වෙන්නෙත් නෑ. අපට ලැබුණු ජනවරම තීරුම් ගනිමින් අපි ඉදිරියට යන දේශපාලන ව්‍යාපාරයක්.
12: අද මේ ආණ්ඩුවට අපි ස්තුති කරන්න ඕනේ. අද මේ ආණ්ඩුව කොච්චර ආර්ථිකය නංගලා තියෙනවා නම් හාල් කිලෝ 20 ගෙවයි යන තත්ත්වෙට පත් කළා තියෙනවා මිලදී ගන්න. ඒ තත්ත්වෙට පත් කළා තියෙනවා මේ රටේ රාජ්‍ය සේවකයන්.
13: ඉතිහාසයේ ප්‍රථම හතාවට තමයි රජයේ සේවකයන්ට හාල් කිලෝ 20ක් ගෙවීම කමිටු දෙන්නේ. හැබැයි මීට පෙර රනිල් වික්‍රමසිංහ මහත්තයා ජනාධිපති කාලේ හාල් කිලෝ 20ක් නිකන් දුන්නේ මේ රටේ අහිංසක දුප්පත් අඩු ආදායම් ලැබ ජනතාවට. අපි ඉල්ලා සිටිනවා පුළුවන් නම් වෙළඳැමතුමාගෙන් මේක ගෙවීමේ ක්‍රමයට නෙමෙයි නිකන් දීලා පෙන්නන්න හාල් කිලෝ 20ක්.
1: සයිබර් හැකර්වරුන් පිරිසක් විසින් ශ්‍රී ලංකාවට අයත් ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් වංචනික ලෙස ලබා ගැනීමෙන් පසු එම හිඟ මුදල පියවීම සඳහා එකග වූ ගෙවීමේ කාලසටහනකට අනුව කටයුතු කිරීමට මුදල් අමාත්‍යාංශය මේ වන විට අදාළ ඕස්ට්‍රේලියානු බලධාරීන් සමග සාකච්ඡා කරමින් සිටින බව ඉහළ පෙළේ ආරංචි මාර්ග පවසනවා. මෙම ඇමරිකානු ඩොලර් මිලියන 2.5 මෑත කාලීන සයිබර් සොරකම් සිදු ඇත්තේ අලුතින් පිහිටපද රජ ණය කළමනාකරණ කාර්යාලය හරහා ඕස්ට්‍රේලියාවට ගෙවීමට තිබූ ස්වෛරි ණය වාරිකයක් පද්ධතිමය ඩිජිටල් ආරක්ෂණ බිඳවැටීමක් උපයෝගී කරගනිමින් වෙනත් ගිණුමකට හරවා යැවීමෙන් බවයි අනාවරණය වන්නේ. ඒ ප්‍රතිඵලයක් ලෙස අන්තර්ජාතික මූල්‍ය ආරමුදලේ වැඩසටහනේ 5 සහ 6 සමාලෝචන යටතේ ලැබීමට නියමිත මූල්‍ය වාරිකයන් සුරක්ෂිත කරගැනීම සඳහා ශ්‍රී ලංකා බලධාරීන් විසින් මෙම කොන්දේසි උල්ලංඝනය වීම සම්බන්ධයෙන් නිදහස් කිරීමක් ඉල්ලා ඇති බවයි වාර්තා වන්නේ. මේ අතර රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග සඳහන් කළේ මෙම ණය මුදල පියවීම සඳහා මුදල් අමාත්‍යාංශය විසින් නව විධිවිධාන සකස් කරමින් සිටින බවයි. එමෙන්ම සිට ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසියේ සහාය ඇතිව සුරක්ෂා බලධාරීන් මේ වන විට මෙම සයිබර් සොරකම සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් පවත්වමින් සිටින බවද වාර්තා වනවා. එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ පැවති නිලවරණයේදී වැඩිම ඡන්ද හිමිකර ගනිමින් කාන්තාවන්ට එරෙහි වෙනස්කම් තුරන් කිරීම පිළිබඳ කමිටුවට නැවතත් තීරීපත් වීමට සුරක්ෂාව සමත්ව තිබෙනවා. මෙහිදී ප්‍රකාශිත බලංගු ඡන්ද 185න් ඡන්ද 144ක් ලබා ගැනීම විට මහාචාර්ය රංගිකාද සිල්වා සමත් වුණා. ඒ අනුව පෙරමුණ ගැනීමට ඇය සමත් වූ අතර කමිටුවට නැවත තීරීපත් වූ එකම ශ්‍රී ලාංකිකයා බවටද ඇය පත් වුණා. විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේ මෙම ප්‍රතිඵලය හරහා කාන්තා අයිතිවාසිකම් ප්‍රවර්ධනය කිරීමට සහ ස්ත්‍රී පුරුෂ සමානාත්මකතාවයේ ඇති කැපවීම පිළිබඳව අන්තර්ජාතික ප්‍රජාව තුළ ඇති විශ්වාසය මනාව පිළිබිඹු වන බවයි. පසුගියදා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ සභාපතිවරයා සහ නියෝජිතයන් පිරිසක් ශ්‍රී ලංකාවේ සිදු කළ සංචාරය පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුව පැහැදිලි කිරීමක් කළා. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ සභාපති ජේෂා මහතා මෙම සංචාරය අතරතුර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාද හමු වුණා. පසුගියදා පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළ ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුවේ සභාපති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා.
14: ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ බොහොම සාර්ථක සාකච්ඡාවක් තිබුණා. එතකොට අපි ඒගොල්ලන්ට පැහැදිලි කළා අපි යන මාර්ගය. අපි ඇවිල්ලා තියෙන්නේ කෙටි කාලයකට తాවකාලිකව. අපි ඇවිල්ලා තියෙන්නේ ඉල්ලීමක් තියෙනවා මේ ක්‍රමය වෙනස් වෙන්න ඕනේ කියලා. මේ ක්‍රමය වෙනස් කිරීමේ කටයුත්ත ඉෂ්ට කරන්න. ඒකේ සෑහෙන ක්‍රියාවලියක් දැනට මේ ඉෂ්ට කරලා තිනවා. අපි ඒගොල්ලන්ව දැනුවත් කළා. මොකද අපි දැනටම ඇවිල්ලා තියෙන්නේ සුමාන 7යි. එතකොට මේ සුමාන 7 තුලදී අපි විවෘත කළා අනිත් ක්‍රිකට් ක්ලබ්ස් වලට සමාගම් වලට අදහස් තිනවන අදහස් ඉදිරිපත් කරන්න ෂෙන්ම ව්‍යවස්ථාව ගැන හැම මොනවාද කළ යුතු වෙනස් වීම ගැන ඒ ඉදිරිපත් කළා. ඉදිරිපත් කරපු අය එක සාකච්ඡාවලුත් පැවැත්වුවා මෙතන. ඒක හදලා ඒක දැන් මේ මාසේ එක අවසන්. ඊට පස්සේ ඒක අපි ඉදිරිපත් කරනවා අපි ඒක පාර්ලිමේන්තුවට ගෙනියන්නේ. ඉතින් ඒක අපි සම්පූර්ණයෙන් පැහැදිලි කළා.
1: ඉතින් මේ කරුණු තමයි ගියුණු සතියට අදාළව ඔබට වාර්තා කරන්නට තිබෙන්නේ. යලිත් ලබන සතියේත් ලක්මිහිරෙන් හමු වන බලාපොරොත්තු වෙන අදට සමුගන්නවා මම නිරෝධකාරී වසම් කොළඹ සිට. මෙම වැඩසටහන සඳහා පූර්ණ අනුග්‍රහය මහවැලි නිෂ්පාදන. ගෙවුණු සතියේ වඩා කතාබහට ලක් වූ කරුණු සමගින් ලක්මිහිරට මව්බිමෙන්.

0: ඉතින් අසන්නනේ මේ උතුරු වික්ටෝරියාව සුවිශාල ලාංකීය අනන්තාවයන් නිර්මාණය කරන නගරයක් බවට පරිවර්තනලා තියෙනවා. ඉස්සර අපි කවුරුත් කතා කරේ මේ ඩැනිනෝන් ගැන. දැන් අපි උතුරු වික්ටෝරියාවේ සිදුවෙන මේ ශ්‍රී ලාංකික ජනතාවගේ ක්‍රියාකාරකම් විශේෂයෙන්ම අපේ ලාංකීය සංස්කෘතික අනන්‍යතාවයන් වලින් ඔපුවත් වෙච්ච මේ ශ්‍රී ලාංකික අපි මේ අපේ ආහාරවලින් ඒත් එක්කම අපේ සංස්කෘතිය අංගවලින් ඊළඟට අපේ අපේකමම තුළින් අපි ලස්සන මේ චිත්‍රයක් නිර්මාණය කරනවා ඕස්ට්‍රේලියානු සංස්කෘතිය තුළ. ඉතින් මේ මාත් සමග අද එකතු වෙන මේ කතානායිකාව තමයි රාජිකා සුරංගි උණවටුන. ඉතින් මං ආයිබෝන් කියලා පිළිගන්නවා රාජිකා.
1: ආයිබෝන් අයියේ.
0: ඉතින් ඇත්තරම මේ රාජිකා අලුත් අර්ථයක්ගෙන අලුත් අරුතක් ගේන බොහොම ලස්සන කෑම රුචිකත්වයක් ඇති කරන මේ ආපනශාලා කීපයක් උතුරු වික්ටෝරියාවේ නිර්මාණය කළා. සිලෝන් ස්පයිස් කෝන කියන නම
1: සිලෝන් ස්පයිසි ෆුඩ්ස්
0: ස්පයිසි ෆුඩ් කියන නමින් තමයි මට අමතක වුණා. ස්පයිසි ෆුඩ් නමින් තමයි මේක අපි අතරේ මේ ජනගත වුණේ. ඒ මේක අද බොහොම ලස්සනට මුළු ලෝකෙ පුරාවටම මේ සිලෝන් ස්පයිසි ෆුඩ් කියන එක ප්‍රචලිත වෙලා තියෙනවා. මොකද ඔබ බොහොම ලස්සනට මේ YouTube වල එහෙම නැත්නම් Facebook එකේ එහෙම නැත්නම් TikTok වල බොහොම ජනප්‍රිය චරිතයක්. ඒ ජනප්‍රිය චරිතය නිර්මාණය වුණේ මේ උතුරු වික්ටෝරියාවේ. ඉතින් අපිට මේ බොහොම සුවිශේෂ චරිතයක් තමයි මේ රාජිකා කියන වචනේ. කවුරුත් දන්නවා ලෝකෙ, මං හිතන්නේ ලෝකෙ නෙමෙයි ඕන කෙනෙක් දන්නවා මේ රාජිකාගේ කඩේ කියලා තමයි අපි කවුරුත් කතා කරන්නේ. මොකද ඒ තරම් ඔබතුමිය ජනප්‍රියයි. ඉතින් මේ ඔබ හැම කියන්නේ බෞද්ධ තියෙන අපේ බෞද්ධ දින දර්ශනයේ එකේ විවිධ දින මේ බෞද්ධ සංස්කෘතියෙන් ඇතිවෙච්ච මේ අපේ මේ තියෙන මේ දානමය පින්කම් වලට මේ ඔබ බොහොම නිර්ලෝභි ලෙස මැදිහත් වෙනවා. ඔබ ෆ්‍රයිඩ් රයිස් දෙනවා. ඔබ විශාල විදිහට ඒකට කිසිම මේ අර මෙහෙම අනේ මේ පොඩ්ඩක්වත් හිතන්නේ නැතුව මිනිස්සුන්ට බඩ පිරෙන්න කට පිරෙන්න කණ්ඩ දෙනවා. කට පිරෙන්න බඩ පිරෙන්න කණ්ඩ දෙනවා. ඉතින් මේ පහුගේ සතියෙත් ඔබ බොහොම ලස්සන දන්සලක් පැවැත්තුවා. ඇත්තරම මේ කීවෙනි වරටද මේ දන්සල පවත්වන්නේ?
1: ඔහයේ එක දෙවෙනි වරට තමයි පැවැත්වේ. පල්ලි වතාවේ මම පැවැත්වේ අර පාරමිතා පන්සලේ. මසරණන් අපි තලමරෙන් සිරෝන් ස්පයිසි ෆුඩ් අපේ රෙස්ටෝරන්ට් එකේදීම තමයි අපි කරගෙන ගියේ ඒක. ඇත්තට මේක හරි ලස්සනට අපිට කරගන්න පුළුවන් වුණා. ඒ කියන්නේ දුන්නේත් ෆ්‍රයිඩ් රයිස් දුන්නා. අපි ඉතින් ගොඩක් අය කැමතිනේ අපේ ෆ්‍රයිඩ් රයිස් එක්කන්න. ඉතින් අනික තමයි ඉතින් දානය කියන දේ නම් මං හිතන්නේ ඉතින් අර මම උයන්නත් පුරුදුලා තියෙනවා. ඒ වගේ මං දන් දෙන්න හරි කැමති. මං ඉතින් ඇත්තටම ලෝභකමක් නැතුව ඒක දෙනවා. ඉතින් අර අපි වෙසක් එකට මේ පින්කම ඇත්තටම කරේ ඉතින් අපි අවුරුද්දක්ම අපි ගොඩක් ඉතින් අපේ කස්ටමර්ස් ලගින් ඒ කියන්නේ අපි සල්ලි අරගෙන අපි කැම දෙනවනි. ඉතින් මේ ඇතර මේක සංස්කෘතික දෙයක්. අපිට මේ දේවල් පොඩි කාලේ ඉඳලා පුරුදු කරලා තියෙන එකත් අපිට ලොකු දෙයක්. ඇත්තටම ඉතින් මේ වගේ රටවල් වලට ඇවිල්ලා අපට මේ සංස්කෘතික දේවල් මේ වගේ රටවල් වල කරන්න දෙන එකටත් අපි මේ රටවල් වලටත් ඇත්තටම අපි ගෞරව කරන්න ඕනේ. අපිට මේ විදිහට මේව කරන්න දෙන එකට. අනික තමයි ඉතින් මේ දේවල් අපි කරනකොට يعني අපෙන් පල්ලෙහා ඉන්න අයත් මේක ලොකු ආදර්ශයක් ගන්නවා. අපි මේ කරන දේවල් ඉතින් දානය කියන දේ අයියේ උතුම්ම දෙයක් ටී. නේද? මේ අපි හැම දෙම පැවිදිලා ආයෙන්නේ මං හිතන්නේ ඒ දින් එක අපි හදවතින්ම තමයි ඒ දානය කියන දේ කරන්නේ. අතර මම ගොඩක් අයට ආරාධනා කරෙත් අපට පින් අරගෙන එන්න කියලා. ඒ කියන්නේ අපි අර උයලා කෑම ටිකක් අපි කනෙක්ට් දෙනවා කියන්නේ හරි හදවතින්ම තමයි අයියේ. අර ඒක වෙසක් පින්කම වෙනුවෙන් අපි කරේ අතරම.
0: ඔව් අතරම මේ ඔබගේ අතරම කඩේ ගිහිල්ලා all you can eat අපි ගියත් එතනදී අපිට බොහොම බඩ පිරෙන්න කට පිරෙන්න බොහොම සන්තෝෂෙන් මේ හිත සතුටෙන් කාලා එන්න පුළුවන් විදිහට ඔබ කැමුවට්ටෝරුව හැමදාම නිර්මාණය කරනවා. ඒ කැමුවට්ටෝරුවට 99%ක්ම ලාංකීය එළවලු තමයි ඔබ නිර්මාණය කරන්නේ. ඒක බොහොම වියදම් අධිකයි. ඒ කියන්නේ ඔබ දෙන මුදලට ලාංකීය ලෝලු කෙනෙකුට දෙනවා කියන්නේ ඒක එච්චර සාමාන්‍යයෙන් සාමාන්‍ය කඩවල කරන්නේ නැති දෙයක්. ඉතින් ඔබ ඒක නිර්ලෝභීව කරනවා. ඉතින් ඒක නිසා මං හිතන විදිහට උතුරු වික්ටෝරියාවේ ඉන්නේ අපි කවුරුත් ඔබතුමියගේ කඩෙන් තමයි ඇවිල්ලා කෑම ටික කාලා යන්නේ. ඉතින් ඒහා සාපේක්ෂවම මේ බෞද්ධ සංස්කෘතිය වෙන ලාංකීය සංස්කෘතිය වෙන මේ දන් දීමේ සංකල්පය බොහොම ලස්සනට කරනවා මේ උතුරු වික්ටෝරියාව තුල ඔබ. ඉතින් අපි ලක්මීර ගුවන්විදුලි වෙනින් අපි ඔබතුමීට ස්තුතිවන්තයි ස්තුති කියන්න තමයි ගත්තේ. මොකද උතුරු වික්ටෝරියාවේ විකාශන වෙන ගුවන්විදුලි දෙකක් ස්වර්ණ FM සහ ලක්මීර ගුවන්විදුලි. ඉතින් අපි දෙගොල්ලෝ මේ උතුරු වික්ටෝරියාව නියෝජනය කරනවා. ඉතින් අපි තීරණය කරුවා ඔබ මේට සම්බන්ධ කරගන්න ලක්මීර ඔබ සම්බන්ධ කරගන්න. ඉතින් ඔබට තවත් මෙවැනි මේ කටයුතු සාධනීය කටයුතු ඒත් එක්කම ධාර්මීය කටයුතු කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් ලක්මීර අපි ඔබෙන් සමගන්නවා. ඉතින් ඔබ ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
1: බොහොම ස්තුතියි අයියේ මේකට සම්බන්ධ කරගත්තට. ඔයාලටත් ගොඩක් ස්තුතියි.
0: ජය වේවා.

ඉතින් මේ ගීතය සමගින්ම අදත් අපි ඔබෙන් සමගෙන යනවා. ඔබ සමග එක් වුණා මේ දෙපැයේ සාලිය ගලප්පති රංජිත් වීරසිංහ රොෂාන් මේඳු කුලසූරිය සමග මම ජගත්ජයේ එදිරිසිංහ ලබන සතියේ නැවත හමුවෙමු.